0: දරජ කුරවේ මීහායන් එම ගාතුන් එ ඔන්න එච්චකං එකනි මයකුන් මුගේ ලෆ්සුලානි මිසාලක රයිස්ගේ හිප්පුළු හිප්පුළුගේ ෂෝරු ෆුලකේ දෙන්නු කියානේ රයිස්ගේ හිප්පුළුගේ ෂෝරේ එහෙනෙන්නු ඒ ෂෝරන් එකනි රයිසා ගුලුවාකම වano රයිස්ගේ ෂෝරු ෆුලකේ තියයි තියයි රයිස් ජුමුරා ෂෝරු ෆුල ඒක රයිස් ජුමුරියාය ෂෝරා දෙමෙදන් එච්ච වදජියා ඒ වන්න එච්චම් මයකමුගේ සිෆදේනි ඒයි හිප්පුළු දැන් හිප්පුළුගේ ෂෝරු ෆුලකේ නු කියානේ සාෆෝඩම් විදුත්තු අල්ගොනි තු මී වරම් මුහිම්මු ෆිලාවලෙන් අස්ලු වරගින මී බයකන් ඔලුන් අරා මිහින් උන්න එච්චෙහි එයි මායික්කෝ මී අන්නනි ඒ නිස්බෙව්වා මීහාය ගුලෙ හිසාබන් එකනේ රස්කෙෆානුගේ කුකුළු ෆුල ඉඳදාන එකමක රස්කෙෆානුගේ කුකුළු ෆුලෙත් දැන් හිංගවෙ වැඩේ නුගන්නවන රස්කෙෆානුගේ කුකුළු ෆුලු හම හිඟානේ රස්කෙෆානුගේ කුකුළු ෆුලු බිස් අලානේ බිස් ෆුලෙත් දැන් එන්නුවන් අලානේ එකමක මි කුකුළු එලේ බිස්ත කක්කාව රස්කෙෆානුගේ ෆරික්කොලක මි අරවා හුන්නනි මේස් කුළු මතීගා එන් හුන්න ඉරුග රස්කෙෆාන ખાස්සක වකිබිහෙන් ඔන්නනි තට් තටිකොලෙග්ග එහෙම් වෙජ්ජියා එතා කක්කන් උන්න නුවත මේ බදිගේ වලහට්ටවා වේෆ්ලොකු විදාලෝ ෆාන තියාග අන් නුලාශේ තිය රස්කෙෆාන ખાස බිස්ෆුලකේ ඒ රස්කෙෆානුගේ එච්චගේ ගොතු ගොතීම එහෙන් ඒ අන්නනේ රස්කෙෆානුගේ බකරිෆුළු ඒ බකරිෆුළුගේ ෆෑම්පුලකේ දෙන්නු කියන
1: දැන් ශාහිනා මිපුරනේ බල දනිත රුණා ආ දැන් දනි මිහාර ෆිහාර හුළුව ෆාන ශාහිනා යතිය කේකොලා එච්චේත නුගණදී ෆියා ම අඳහනේ කුබැතෝ නු අන්නානේ හල්සිම්සාකන් ගොන්න මෙන්න බයින් හල්තෝගේ නුගවෑදුන් නුහිඟා හිඟා නුහිඟා නුගන දීෆිය ගණෙනු දීෆිය තෆාතකි කුබැතෝ
0: ඒගේ මි තෆාතකම් මිවාගොතකි ඌනිකමෙක්ගේ කුරියන් ෆුරිහමවාන් ගුලේ ගුළුන් නෆී කුරායරුගා එයි නමෙන් නම ඒ නමුගේ කුරියන් නෆීගේ නුන් නාන්නානේ මිසාලක බයික්කාණන් නුබයික්කාණවකේ නුකියානේ ගණෙ දිනුන් නුගණෙ දිනුන් එහෙන් විමා මිහාලතුග නුගණෙ දීෆියා හැම රංගලෝ ඒ ගතුන් නුගතුන් එන්නනේ ඒ ඒගේ කුරියකන් නාදෙන්නු එච්චේ මිහාල මිසාලක මේ ෆෑවන් ගතුන් නුෆෑවන් ගතුම කියනු කියන්නේ ෆෑවන්නේ නුගණෙ බුණමන් නුගණ්ණාන ගණ්ණාන නුගණ්ණාන එහෙන් විමා මිතාග කුරින් දෙන්න උණු කිකතිය කේකොලා එච්චේත නුගණෙ දීෆියා නුගණෙ දීෆියා හැම රංගලෝ ಅಫರ ಅತ್ತಕು ಹಮ ಎಗು ತಬ್ಬುನೆ ದೆಂ ಹಮ ಕಾದೇವಿಸ್ ಕಿಯಂ ವಿನುಂತೋ ಏ ಹಮ ಕಿಯಂ ಫಿಟ್ಟಿ ಮೇ ರೀತ್ವೆ ಹಮ ಆಮ್ ವಾಣೆ ಮೀ ಮಿಹಾರ ಅಳ್ಗೊಂಡ ಬೈ ಫಾರ್ ಎಫ್ ಬಿ ಗೆ ಸೆಚ್ಚೆ ಪೋಸ್ಟ್ ಕುರಾಯ ರುಗ ಬ ಕಲ್ಲೇ ಬೇನು ಕುರ ಏ ಹಮ ದಿವೇ ಬೋಗ ಬದಲು ನಮಗೆ ಗೊತ್ತುಗ ದೇವನ ಫರಾತ ಗೊನ್ನ ನಂ ಏ ದೆಂ ಬಯ ಕುತುರು ವೆಗೆಂ ಯಾಮೆದುಗ ದೆಂ ದೇರ ವೆಗೆಂ ಕಂಬೋಡ ವೆಗೆಂ ಉಲ್ಲ ಹಮ ಏ ಅಳ್ಗೊಂಡ ಮೇ ದಿವೇ ಬೋಗ ವರ ಕುರಿಸುರ ಆಮ್ ಕು ಬೇನು ಕುರ ಮುನ್ನ ರೀತಿ ಲಫ್ಜೆಂ ಗೆ ತೀನ ಹಮ ಕಿಯುಮು ಗೆ ಎವ್ಎಸ್ ಬೇನು ಮೆನ್ನೆ ಕಲೇ ಬುಣಗೆಂ ದೆಂ ಅಳ್ಗೊಂಡ ಮೇ ಹಿತಂ ಮಾ ಬುಡಗ ಏ ವೇನ ಕವ್ವೆ ಹೆಂ ಕೋಳುಮು ಗೆ ಬೇನು ಮಕಿ ಕೋ ಬಾತ ಕಲೇ ಬುಣ ನುಜೆಹೆ ಮೀ ಹುಂತಿ ಬೇ ಮಮ್ಮ ಬಪ್ಪ ಎತಂತ ಕೊಮ್ ಮೇ ಮೀ ಕಲೇ ಕಲೇ ಕಿಯಾಗ ಎಬ್ಬೆಸ್ ಬಾಕುಂ ಹೆನ ವಾಕುಂದಕ ಮಮ್ಮ ಕೆ ಮಾತ ಮಮ್ಮ ಪುಣಿ ಮೈ ನಿಮುನಿ ಆಯ್ ಲೀಗ್ ಮೀ ಹುನ್ನ ವೆಸ್ ಅದಿ ರಹುಮತ್ತರಿನ್ ವೆಸ್ ಕಲೆ ಕಿಯಂ ಉಂದಗು ವಂಯ ಎಮಿಹೆಗ ನನ್ ರೀತಿ ಕೊಬ್ಬೇನು ಕುರಿ ಹಮ ರಂಗಳುವಾನ್ ಏ ಎಕ್ಕಂತ ದೆಂ ಅಳುಗುಂಡ್ ಮೆಂ ಅಳುಗುಂಡ್ ಕದ ಮೀ ಗಿತ್ರೆ ಬಹುಸ್ಕುರಮ ವಾಕ ದಕ್ಕ ಮಾಸ್ ಮೀ ಗುಳಿ ಫಳೆ ಬುನಿನ್ ತದುತ್ತ ಹಾ ಎರಾವರುಗ ಮೀ ಒನ್ನನಿ ಫುನ್ಸ ಒಡಿಯಾಯ್ ಗೆಂ ಫುನ್ಸ ಒಡಿಯಾಯ್ ಗೆಂ ತುಂಗುರಾ ಹುಳವಾತಿ ಫಳುಕ ಡುನ್ನು ಕುತೀಮೆ ಗುಳಿ ಫಳುಕ
1: ඒ ඒ ෆලක් කියනං
0: ආදේ ඒ එංගෙනි හුලඟු ෆරාතුන් කළුවාති සෆුන් ඔඩියායගෙන් අහරෙන් ගුලි ෆලු කඬුන් නුකුති මේ බුණනේ එරාවරු ගබුනේ එහම මේ මුස්කුලි එච්චේ මේච්චේ මේගෙනි සාෆ් කොන්නොන්තෝ එහම ගුලි ෆලු දෙ මිහාරු කියාපාන කොමෙ ෆද ගොතක විසෙත්තෝ ෆහර ගේතා ගුලි වෙස් ඔති කොමෙ දාන අගුණන් අදී ඒ කඬු ෆලු හෙම් බෙලි ෆෙයින් ඔතියාම එතා ගොත් ගුලියන් නිස්බෙව්වා ෆලවුමකි එකශීගම් වාකම එහෙන්නුනේ එතනුගේ නම කියම

නුවත උඩුතකායි බිං හෙද්දෙවි අධිතිය බෑ මීහුන්නට්ටකා උඩුම් වාරේ ෆෙම් වෙස්සෙවි රස්කලාගෙහියේ ෆහෙ රීතිකමායි හිෆසේහ කමුම් ෆුරිගෙම්වා බගීචාත තිමන් රස්කලාන්ගෙ එෆෙනුම් ෆෙළුවීමෙ එ බගීචාගෙ ගස්ත ෆෙළුවුමකි තිය බෑ මීහුන්න කොළදාන වෙගෙම්වාන කමෙන් නූනෙ අල්ලෝහවා එකුගා එහෙන් ඉලාහකු වේහෙයෙ අධිකීත්ත එවුරෙන්නේ හක්කුන් එක්කිබාවා බයිකේ.

අල්ලාහම් මෙනුයි උඩුතකයි බිමගාවා එකකවෙස් ගයිබගාවා කමෙන් නේගේනිති අදි ඒවරෙන් අලුන් දිරුවා මහෂර ෆොනුවා හොෂී කොන් ඉරකුන්කන් ඒවරෙන්නක නොම එගේමේ.

විදාළුවාශ අවස්කුරු මත්‍ය බෑ මිහුන් එදේ බයි කන්ද එබහි අසාබ තිය බෑ මිහුන්නා දාධිකාරි විෆාවුන් එකශීගින්වේ.

අතුජ්ජමිහා දන්නාශ ෆහ එමිහකං ඒවුරෙ හේවගම්වා සවා ආහරතුගා හුටි අදි ඒදුවහුන් එවුරෙම් වනී හොරිහා බිරුවරි කමකුන් අමාංකන් ලිපිගෙන්නේ.

දන්නාශ පහ එවරෙන්ගේ මූනත වත නරකය වෙටේ හුට්ටෙ තියබෑ මීහුන් කොංගුලුණු කන්තක මෙනුවී තියබෑ මීහුන්න ජජා ලිබේනෙහියේ.

0: අධිතිමන් රස්කලාන්ගේ ඉරාද කොරවනි බිමුගා දෙරව නිකමැතිවී මීහුන්න නියමයි දෙවුමශ අධි එවරෙන්නේ එහෙම් මීහුන්න මගු දක්කා ඉමාමුන්කම්ගා ලෙවුමශෙ අධි ෆිරාවුනුගේ වෙරිකම් වාරතවනිවි මීහුන්කම්ගා එවරෙන් ලෙවුමශෙ.
1: කීරත් ගුරුවන්ගේ දිව තර්ජමයන් දෙම මිකෙනස්තිනි සූරතුන් නම්ලු ෆන්සාස් තිම්වන ආයතුම් පශයගෙන් එසූරන් නිම්ම සූරතුල් කසස් පශයගෙන් එසූරතුග ෆස්වන ආයතුග නියල තර්ජමා විදාල දෙවා ෆවනි ඩොක්ටර් මොහම්මද හනීෆ්.
2: දිවෙහිගේ අමිල්ල වන්තකම් කුරියරු ඈදේ
3: දිවෙහිගේ උෆෙද්දුන් තෙරිකම් දක්වාදේ
2: දිවෙහිගේ මාජීගේ මන්සර්ත සිෆකොද්දේ
3: දිවෙහිගේ අඩු
2: දිවෙහි රාජ්‍යයේගේ අඩු
3: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
2: අඩි 90 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
4: අදියන් අදියන් කියන වෙපති හොරි
5: මිහිරි වර බොඩ හාස්ව
4: අනික කටෙස්ටු කැරවි මත මන්හා හාද දෙර වෙෆය
5: අහරගේ වර ගෑකුජ අහරන්න මලාමයි කුරණේ
4: හාස් නුවබ ස්පිල් ද ටී ප්‍රෝග්‍රෑම් අඩු එහි මති කාලා හූරි හාකංක මං හල්ලු හොදන ගේන
5: ස්පිල් ද ටී
4: මිකාල කංකන් දිමාවීම කන්තක් කුර විදාන ගොත්තන් ඒ ප්‍රෝග්‍රෑමුන් ඇගේන ස්පිල් ද ටී හමේ ගණි දිවෙහි රාජ්‍ය ගඩු
6: ආදිත්‍ය දුවහුගේ හවීරු හතරගඩි ෆනරෑගා
7: රිපීට් බුදු දුවහුගේ හවීරු හතරගඩි ෆනරෑගා
6: අදි බුඩාස්පති දුවහුගේ හවීරු ෆහෙද් ජහයඩු
4: එංහා සතරස් දෙක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි අඩ්ඩිහ නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ් හමේකන දිවහි රාජ්‍යගේ අඩු එන්තිසාර කොල්ලවා
8: ස්පිල් ද ටී
9: ගඩි මෙන්දුර එකෙජෙහි තිබෙ ෆ්‍රං අඩුව සුමතිය ගෙන්දවනී දේ රාජ්‍යයක අඩුව

0: එංහා සතරසයක සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු.
2: පහිපේ ප්‍රෙසෙන්ට්ස්
3: මරියම් ස්ථානි
4: මෑගඩ ගොතෙක් අබද මිතනුක කෙරේන ඔන්න තැන් අලුගඩ මෙන්න ෆෙනේ කෙරේන්ග ආම ගොතෙක් මේ උහලනි කොංකහල මුදාතකතුන්
3: ඇම්රත් නයිෂා
5: මෙතන හිදුමැන් හෝදන් අන්නා මීහුන්ගේ සලාමතා රැක්කා තරිකන් කශවරු කුරුමටක අයම මේ කුරණි කොංකම
3: හුසෙන් රශීද්
6: ෆෙම් බොඩුමගේ මස්සලේකි මාලියක හම බොඩු මස්සලේ කොබතෝ ඒ මස්සල හල්ලු කුරුමටක මේ ප්‍රොජෙක්ට් තරෙන් කුරේ මාසක
3: මොහම්මද් අයිහම්
1: Best Radio Presenter Competition.
3: මේ මුබාරාත්ගේ කෝස්පොන්සර් කි හෝල් සේල් පොයින්ට්.
7: බල සාකල පාවිච්චි කර කිහිනත්ත. දැන් තිතනම් එහෙන් සාකල නෙරේන කොට බුණ බලා.
8: කොමමීක විස් පාක් කොල්ලවෙනි කොන් නිමුනි. කාර් පාක් කුරා ජෝනුග සාකල්. සාකල් පාක් කුරා ජෝනුග කාරු. දෙරදෝ
7: කිහා දෙරකම් එදියේන හැම දොරමති පාක්කු මියර් පාකින් සෝනේ විස් නෝනේ
8: පාකින් සෝනේ ති මා දොරකුණ එතා පාක්කොප්ප කොඩ තංකුලක හිඟාලි සම රඟලුවානේ
9: පාක්කු

0: ගඩින් මෙන්දුරුන් අඹරා දේජෙහි මී දිවෙහි රාජ්‍යයේ ගඩු
1: මී අශාරහරම්මතේ උමුරු ෆ්‍රය ખાસ කරේපා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම් ද අශාරහරම් දශක කුඩකු දෙන්නා නොගලේ අඩා වාහකුරුන් එකශීගෙන් වේ

0: ගේ හල්ලක මෙමන ටොන්සිල් නගෑගේ දෙ අල්ගොඩම දරිපු සිපර මැරමකුත ටොන්සල් නගා පුරි මෑසකීක ස්වාලක දෙන් ටොන්සිල් නෙගුම පහු දෙන් ඉතරමනක සම ටොන්සිල් යාද වෙදාන තෝ ඒ ප්‍රථම ස්වාලක් ටොන්සිල් මිදන්නවී මේ ටොන්සිල් නගාපතන අල්ගොඩ අඩු ඊෆෙන් ගතුග අල්ලුම සමනක දෙවන නගන්ද හිදාන අයහි අඩු ඊ පහුන්නට සාප් කොල්ලමට
1: ඩොක්ටෝ දාලය කියයා හිස ආත් කොරද පුෂි කොරග මී ටොන්සිල් එකීග නගා පහොරිකම ව්ඥාමුම් වරන්නා අදිර්කමෙන් අල්ලුම් ටොන්සිල් අවුන් එකම් බයි් පහරග මී කුරේ එගතෝ කහලා ගොතක ටොන්සිල් එහෙම එයි මුලින් නුනගා එය කියයානි මී ටොන්සිල් කහලුන් දිව හින්දන්න ඥා හෙම ටොන්සිල් කහලි කහල ඔපරේෂණ ප්‍රසීජර හදා පුහරිකම ව්ඥාමුම් කොම්මෙස් එත් කොළ කොම්මෙස් වරකං හුන්නාන බාකි එහෙම මේම දුළවමුග චාන්සෝ එදානකම් ගින පහරහම් ටොන්සිල් කණඩක් නගාන් එහෙම ජයාම් සිල්ල අලකුන් රීකරෝයින් වාන්
0: ලේසර් දුවා ෆොටොන්සිල් එක්කන් දුබ්බාලනී තෝයි
1: ලේසර් දුවා ෆෝ බයි ෆහර එක්කන් දුවානු ලාෆානේ ගෙතෝ
0: එදෙන් හිව ඒක අලංග ගෝස් වාලා මතක වෙනනක සමය කාරුක රිස්සානි දොත්තෝ
1: ආද ක ටොන්සිල්ස් ගේ උඳගු ගින ෆහරන් අන්නාන් තී දාලෙහින් රෝගජ හේගො වෙෆ කාරුග මී රිස්සා ෆ දෙන් ඒ ජරාසීම් කර්තරේග උන්න ජරාසීම් ටොන්සිල් මි දොළවණි එහෙම් බීමා ඒ ඒකශීගෙන් වාකම අධිවර ආම් කමෙන් ගෙතෝ කුඩකුදින් හාසකොන් ෆස්සහරා හයින් හර දෙතරේග ටොන්සිල් දොළවුන් දෙන් එක්ගොත්කම් බලාන මී ہم افہر ہم بیس دفہر ویقس ساتھی ٹونسل نگا کرنوے جہے اپریشن کوفے آہر اگے مچھا تیم فہر ہتر فہر ایگو تا آوس آوس کم واکم بانیا منونی یا ٹونسل نگا کرنو جہے دیں گے ہم ایگو تا دولو بائفا انفیکشن ہنن کم بانیا من دے ونگن فاروائے کی ہم انٹی بائٹکس دینو
0: ඩොක්ටර් බල්ලවහ විදාල්දී යන ඒ නිස්ටේජ් සික්කකම එහෙම නුණගන්න එක්කම මීටි දඟල කොරවේක එගොතබුනේ ෆේනිම නග මජබූරුවි ඒ දෙදා එක්කොන් දෙ එඩ්නොයිඩා ටොන්සිල්ලා දෙදා එක්කොන් දෙ දැන් එඩ්නොයිඩ් කුඩක සාෆ් කොල්ල දීපානන්ත
1: ආද එඩ්නොයිඩ් ඒ මී කර්තරේග නේව හොලියදි මා මතීග ටොන්සිල්ස් ගේ බිත්තුරුන් හැම ටොන්සිල් ගොතන් ඉන්න ග්‍රෝතෙන් එයි දැන් එවෙස් හැම මිදෙන්නේ උමුරුග මී රෝගා ජෙහුණීම ඒ මස්කොලෙග් ඉන්නානී හැම මේ මා ඒ දුළු වෙලාන බොඩු වෙලාන හැම මඤ්ඤාම් වානගත්කි නේවාලං නේවා හොලියා දිමා මති ගින්නා තීවේ නේවාලං කුඩින්න උඳගුවා ගොයි වාන ખાසකොන් ඔෂෝය ඔන්න ඉරුක එහෙම රේගන් නිතා ඉරුක අඟහුළු වෑගෙන් වරගින පහර ඒටි නොයි දුළු එෆොන්න කුදින්
0: නිතා
1: කන්තත් ආද ගුගුරි ගඩු උන්නාන ආද නිතා ඉරුක ඒ එඩ් නොයිඩ් දුළු වීම ಅದೇ ಕುಜ್ಜಕ್ಕೆ ನುಖಾಂಗ್ ಉಳಿವೆ ಹುರಿಹ ಫಾರಕ್ಕೆ ಈ ಫಣಿ ವಿ ಕಿನು ಹಿಂಗೆ ತೊ ಏ ಫಣಿಗೆ ಅಲಾಮಾತೆನ್ನು ಎಹೆಂ ವಿಮ ಎಹೆಂ ಕಂತ ತಕ ಬಲಂಜೆ ಹೇನೆ ದೆಂ ಆಮ ಕುರಿಂದೆನ್ನವಿ ಹೇಂ ಮೀ ಹಮೆನ್ನು ಮೀ ಆಹಾರಕ್ಕೆ ಎಫ್ಹಾರ ಫಸಹಾರು ದೋಷಿ ಕುದಿನ್ನ ದಿನೀಮ ಎಮ್ಮೆ ರಂಗಳುವಾನ್ ಫಣಿ ಬೇಸ್ ಎಹೆಂ ದೆಂ ಫಣಿ ವಾಹೆಂ ಕೀವಂಜಾಮುಂ ಎ ಉಮರುಗೆ ಕೊತಿಂ ವೆಚ್ಚಾಮುಂ ಹಮ್ ಡಾಕ್ಟರ್ ಕ ದಕ್ಕಾಫ ಟೆಸ್ಟ್ ಕೊ ಬಲಾಲುಂ ಏಗೆ ಎಮ್ಮೆ ರಂಗಳು ಕೊತಕಿ ಏಕಂ ಫಣಿ ಬೇಸ್ ವೆಸ್ ದೇವಿದಾಣೆ ದೆನ್ ನುಕಾಂಗುಳೆ ಕೊಮ್ಮೆ ಫಹರಕಿ ಏಕಮಕು ಎಯಿಕಿ ಹಮ ಫಣಿ ವೆಗೆನ್ನೆನ್ನು ಕೊತಿನ್ ನುಕಾಂಗುಳೆನ್ ವರಗಿನ ಸಬಬ್ತ ಹುಣ್ಣಾಣೆ ಏಗೆ ಇತುರ
2: ಆದ್ವರ್ಬ ಶುಕ್ರಿಯಂಗೆ ತೊ ಬಾರೆ ಡ್ಯಾನ್ನು ಇತಿ ಪಾಕೇಲಾನ್ ಅರುಗುಮ್ ಮಿಂದಿ ವೆಹರಾಜ್ಯ ಗಡುಗೆ ಸ್ಟುಡಿಯೋ ಎಮ್ಮ ಗೊತ್ತಂ ಕುರಿ ಎಮ್ಮಿಗೆಂದನಿ ದುಳಹೆ ಮಿರಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಆಕೆ ಹೊಂತೆರ ನಾ ಬದ್ದು ಕುರ್ಮೊಮ್ಮಿದನಿ ಅರುಗುನ್ ಸೀನತ್ ಮಿ ಹಫ್ತಾಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಅರುಗುನ್ ಮೆಮ್ಮಿ ಖಾಸ ಕುರಣಿ ಕೂಡ ಕುದಿನ್ನ ದಿಮಾವಾಸಿ ಹಿ ಮಸಲ್ ತಗೊಂ ಅರಕ್ಕಾತಿರು ಮಕ್ಕುರೆ ವಿದಾಣೆ ಕಂತತ್ತಕ ಮಿರೆ ಅರುಗುನ್ ಮೆನ್ನಾಯಕ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಬ್ಯಾವರಿ ವಡ್ಯಾಗನವನಿ ಕೂಡ ಕುದಿಂಗೆ ಖಾಸ ಡಾಕ್ಟರ್ ಡಾಕ್ಟರ್ ರುಕ್ಷಾನ್ ಅಹಮದ್ ಕುಡು ಕೂಡ ಇರ್ಕೊಳಿಗೆ ತೆರೆ ಗಾಣಿಕ ಸಮ ಇತುರು ಹೊಂತೆರಿನ ಫುರ್ಸತ್ ಅರುವಾಣ ಅದಿಯ ಹಮ ಇತುರು ಸುವಾಲ್ ತಕ ಐಕಿಗೆ ಅರುಗುನ್ ಕುರಿಯದ್ದಾಣೆ

0: اللهم رب هذه الدعوة التامة والصلاة القائمة، آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة، وابعثه مقاما محمودا الذي وعدته، وارزقنا شفاعته برحمتك يا أرحم الراحمين. وصلى الله على محمد وآله وصحبه وسلم، والحمد لله رب العالمين.
1: දෙමමගෙනසිනි මිරේගේ ඉෂාන මදුවගතුගේ බංගියා බංගෙදුවා මලයා මල කෑරි ගවරතක මිරේගේ ඉෂාන මදුවගතු වී හැක්ගඩි තිරිස්නු මොමිනටක දෙමගෙනසිනි කීර්ති කුර්ආන් කියවු.
2: අඋසු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්.

ම කුරිය ොන ර තුක ෙබිස කුරිය දි බල ලන් ම මති ොන දනිකන් කුරිය ොනවද බල ර මති හුර ආජචි කොන්තිය ගේ ජී ොනක බේව ගන්නදී. ලිේ කෝනරු නගාදමයයි සැබිස කුන්ත්‍රය වන මිච ෑරුස් ෘතම කු ට රීදු කඩ දක්කා අශාවිස් මිනට් කුලේ ෘර්තමා ෆුන් දන්න නුජයේ බස්කො ගෝදර අතර සොක්්ෂය දෙ කුන්ත්‍රය ඇතිබි ල ගෝද ඇතර කුන්ත්‍ර බොද ාකර පට ඇතර බොල් කර න ර ස්ට්‍රිය කුන්ත්‍ර බො මසකර වන සේරිය බේර කර න මතර අත්ල නක ස්ට්‍රිය කුන්ත්‍ර අත් පට ගද බල රගල කුරිය දෙවකොත ජන කුන් ාකර හ පත අල ත්ලා කුරිය දි දැන්සෝ ඇත්ල අමති කුරිය දි ලත්න කුරිය වෙන මිය න යස් කුරිය දී අන්නබර කුන්තරිය අල්ල බායන් අල බන පර ත හස් කොල්ල දී නුව නම්බර කුන්තරයයි සේබිස කුරම කුන්ත නට අතකල කුරිය ලෙම දී න කුරිය ෙහිල පාත් වෙන. වෙන අත්ලයක කුර කාර බල ආජිටින දෙකුන්තක නට්ට අදාවනට රාජිටන කුන්ත්‍රිය බල ඩිපෝල් අත්ල දිිාක කුරිය ෆොනවා ෆොනවාදුමය කිරෙ ්‍රී කරිහඩු ෆුමල මර රීත්කෝ ඕහෙඩකුම් පහම මාටිනස් කුරිය ෆොනවා ්‍රී කඩ ෆුමලා කර ෆමලා ජිහම දිමෝ එල්ලුම එක බේරවිකම ෆ්‍රීම දෙකිය මටක පහ ගන්න කර වීඩියෝ බලන්තිය ල හත ම ල ල හතු දි ල ල ේබිස නකු කුරිය ෙබ දිම මට බාර ච් ග ගමති ගොත ස් ටය බේරු ගො ගමති ගොත බේරු ත ස්ට්‍රිය කුන්තේ බො හතුම තරේග එලිස්ට ලිස්ට ්‍රිය හතු විශාරතු කාරු දක්කම විශාර කොල්ල නවාවිස්මේට් කුලේ එවිස්මේ කොදන ගොල් කුරමති ආජෙන්ටින ජහ. මේර කර ල් බල න ස්කීපර දි ේරිය පිහර මට මන බොල කොටම ඩේරිය අතර ජෙල නක් කැසි දීි නොමේරෝය අනිති පැනට කනා අධිමා ධර්මත බොල තහ මෙදසව ජීලන් කුරමතියන් කාරයෙන් අබවේ ආද ස්ට්‍රියයක් කුන්ත්‍රේ මයක වෙන මයි කැන ලතන්ට ඉද බොල මතිම කෑර වර කෑරෙන් එක සදදා කරිය මඩ තකල පාතු දි බො රජටින කුන්ත්‍ර මෙදර කර දකොල තංකොල පාතු න කැස් ද රෝමේරෝය එ මෙදර කැ සස ම මෙදර හොලස්ක වද වා. කරිය ද මඩ කර ද ල ට කාර ත් ම මට කර ගද ම කර ිය කර බ ම ර කර න න රදරක ාර්ස ද බල පුරන්තර දිා කර ේරිය බේරු ගොත සක් ද ර සට සක ඇති මදම් බේරි ර රංගල ෆොරසත දෙමෙස් මෙසිය ලිපිගෙන් ඇදිය එනෙස් දිිාකරී කුරන්තරින්. නගද බල මට නෙස් නගා දින හත ජීල නගද දියකර මෙසේ පරමති කුරිය ොන ගෝදරය කාරෙන් කුන්ත්‍රය බොල ිබෙත්ව න කාරය දෙකුන්තර ගැන කීපර දෙකුන්තරින් එරි එවර කරය දන්නවලස ගෝ කරනවාන වරබ බාරත් දුව ෆෑස් කීපර සැරි ගෝදරය කනාර්දිමාන් වනකොනු ෆනන්ඩිස්විස් බෝලය මසයකුරි පුමුතර ස්ට්‍රිය කුන්තර හ මෙතර බොලත්ලය කුරියද වැටීම හතර නම් කුන්ත ලේසය. ොත් ල සක ම කුරිය දි ල අත්ත ොල් පාතස් ලේම ත ජන කුන්තර බෝල අත් ලැ ඔවුල් ඇත්ල කුරිය දි බොල මතුවන මට න ෝ පැට ම ො ගද ම කර කුට ිය කර ාක බොල ොසය කුන්තරින් කුරියමියයි ලේස අත්ල මෙතර මාරික සාජචින කුන්තක ලිබිච්ජ මුලෙන්නේ මොස්ට්‍රිය හා තරෙක් ඩිපෝල් බෝල අත් ල කුරිය දිම පහත අනි කස්තන් කොල පාතු මොලීනය. එල් මාර්ටිනෙස් ඇයි ලිසෙන්ඩ්‍රා මාර්ටිනෙස් පාතු මෙතුම කෑරිවරු කුන්ති ඇදීෆැස් රොමේරෝයි රොමරකුරිය එල් මාර්ටිනෙස් මටනෙස් කුරිය දිම් බෝල මඩින් අත්ලානිකෙස් මාර්ටිනෙස් සක් අත්මාදුන් කීපර ියවා මිහාරමතිවී හුරියා කුන්තරින් ඔස්ට්‍රිය හා තෙරෙක් හා මෙදාහසක් ඩිපෝල් මොල මට ජිල ර තංගල පාතු සසක් අත්මා මෙතුර කෑරෙන් කැස් දීි රොමේරෝයි රමේර සක රත් අරිමති ිපෝ කුරිය දිම් හ දසම් බොලත්යන් කුරිය දන අල්මට අරිමති

0: kurija da ima atletan gole fatu neka sam caga da malo ostrija half tere ga desmo lađi na kontri marvan short pass tako dige kolo mi ne tan gole fatu din bola romero atlavan fratar metin bola atle metron horas ko vadi ga sam caga da kurija hab meda sa modi nay modi nar kas fatu di romero sam caga da hingala bola marvan kottam kurija jasam kurija ga sam metren din bola kontra ko da tan gole fatu di almada ever fatu kurija kontri ya Melistaya Faratun di bola atlet yang kuriya anjing yang kurun terani mati rongga kari madu kol yang huruf gas Faratun di Almada Almada ane Faratun mati kuriya di bola atlet mizani Romero madu madu kuriya jela half ke medan sam Dipol Faratun ane gas Romero Faratun di bola atlet Melista atlet kuriya ane Faratun mati kuriya dah huruf kurun teriya Fernandez kuru pas tak ke jahamu mi kulemu kuriya ngaramu kuru ke Faratun jahamu mianan Dipol half ke meda sama kontrol kol jafi pertama half mihar modi 33 minit kulaifa evs kula kala dinu je martinez kuri dimbal fatu medina ke fatu dimbal argentina half meda vor fatu area there ni kori keeper am bilu keeper atla kuri romero e ikas mara ada gotaka fori ne vagut kole midani ma buda kuri en ara kole tena anu kanu fera moli mes fahatum bola kotta mo fahata short pass demo argentina kontre me kole dipol adda metu ga carry ari mati moli sen sakal carry jela ara fahatu kole dim bola tla martinez kuri dim bola metu ho sari mati ga metu ga carry ho argentina kontre ara fahatu dim bola kas back ra ma buda fahata divi el martinez ene kuri dipol dini Messi din bola meter in curia il Martin de Messi curia tra un posto a quanto in back la fate era tre keeper. Keeper curia fonua di bola Matias Medrano e Chiari anche sa Argentina contro in bola curia fonua posto a half terra contro da Argentina half terra curia din bola se bisogna Gian Ulmo tre Gian carico di vato cari dia con tre a Molina curia fa la curia. Gian Molina mate Argentina half terra senza per Gari Mati Medrano e Chiari. Tiri is first mate curia fa nel James. Dem half gun vona tre Argentina di bola corner Messi curia fonua di bola berati. Leave it, Jehon. Alaba and Frato are meeting Korea. Denso. Korea for noise him and Korea goes area 3 of Vanani. I have a great Simeza and Messiah in Jan Kuntur and Bola Bear. Leaving Elung, Austria, Argentina have made a penalty. I carry. Shia Kuntur. Posh bola if and Korea Jilla penalty area 3 and Libola penalty and Bolon Korea for no number Kuntur. Sebiza Hori. Tayar Agnes at left defa of Kuri bola meter and at lag Leima midani Kuri goes are meter Kuri and Kasle Leima penetrate carry Ajitan Kuri bola at meter and Kuri din bola at Messi Kuri for one ye bola me ngarani Kuri Martinez at meter de hen Kuri kunanga ikat de tren hatar Kuri ga boy Australia ge eritre vannani Messi din bola service number Kuri goal area di majela penetrate Kuri for one bola goal Kuri matin horas wegen e Diego Seria Beru Australia Kuri bola control defa stebi Kuri for one bola sensa ka dimalo mi faro Australia Kuri jam tren vettuni at left hatun anambar Kuri ale Martinez at the half medasa manikas kuria madamadam midani osuya kuluntri oti vetti fa meter penetri adimal adam mukola at tangole fahat en kuluntri ken penetri akaren dimbol anikas di falmadai almada at tangole fahat dimbol at lagi kuria menani medina fahat en tangole neteren di vi number kuluntri en bol at lemanwan kuria listas area kana dimal fonwal bol anikas tangole fahat modina jasalafi dipol bol fa margian kuria mate kuluntri natta area tre kuluntri dimbol me friend fadaron gos gol deri akari kul keeper amedi mani gol deri anumati flori fa bol Three is how many to play from your moti for the half? If this color color, then okay. And the me half of a Kurin Danavali in one minute, Terega Argentina Limon penalty. Messi Korea for our ball hammer. Bear Jehi a penalty leave for this. We are Balagi referee, Dissan and Agafani. Baris number. Lautaro Martinez, Bolefang area 3, Vamot guarding Austria, Dekuntering, Deferatung as Bol Hoda on Matrekuri, Fowler, Ligan, VR, Belmont Ford, Desan Nagaf, penalty, Kamanima, Argentina, the penalty, Korea from Valley, Lionel Messi, Korea from Valley, Bolo Gol, Gadalikari, and Armati Beer. Tiris Hamilton Kulay, Mihar Futamaf, and Lanin Jim, Miss Bear, Korea from Valley, Bolo Medron, Rasko, Armati, and Vakari, and Avatar, Austria, after a beer. Austria, Gelung, Illa Midani. Leima Fumara Korea Fonwala Mutare ම ල් ල ම ම ිප ල ද කර ද ග ර අරිමති ර හුස් කරන්තර හුස්ක ර තර ො ග ද කරන්තර ල ද කර ල ග ර න ර බර පාතුව මැසි කරිය ොනෝ වර රීතකොප ගෝ ගෑනක මෙත සබ කීපර ඩයිවස් කර හන්න මෙස් තිරීස් නුවම නතර මෙසි ජාදන ොර්තම දන්ු අද වර රීතක බල කරන්තර අත්ල ගෝ කරමච හරස්ක දි බෝලයක් දිාකර බොල දස ආාර මනු මෙසි කරිය ොනවා. ගෝගතය ොනවාදයාගේ ආජන්ටීන මි ජහි මැතුක ෆොර්තමදන්ඩු අද මියාගේ තිරීස් අවපන මිනතරේග ලයින මෙසීම ජාදන මිදන්න. ද මෙහර නතිජයකි ආජන්ටීන ඒක ඔස්ට්‍රියක දන්න නුජ. අද බර ීක ගෝ කරමච පෙනට රියත්තරේ නගාදීම් බෝලේ දිිාකර බෝල පහතුන් මෙසී අත්ල අතලික වශනු බාර්මි ගැන කරිය ොනවාදී වරන් ඉතු බාරයක වර බාර ීතක කරිය ොනවාද බෝල ගෝදක තරයවදගේ අද පෙනට නුජහම ලිපොරි මායුස්ක මෙහරනමත් මූන්මති ිලෑන්ගස් වරන් උපාවරකම බදල පුරීවෙස් අයක සපෝටනුන් වෙසම වරක්ගදය මෙහරහම සපොට දෙමුදත් පෙන වර ීතකො පිනට ේතර මඩිය කරිය ොනවාද බල පාතුව මෙසි අර බාරක් කරිය ොනවාද බෝල. ඊපර ඩයි් කර කන රාතන කන රත් ගෝග මෙදව අරිමච්ච ගනි බෝල මිහාර්මති එකස්මකු කරීග ආජට අද කුරින් දන්නවාලහෙන් ගින බගුත්කොළ බෝල හිපාට්ටෑගේ කුළමුන්දාට අනුමන ෙරුණි ආජන්ටීන කර ෂෝට් පාස්තකෙත් දීගේ නැසිදකොන් ගොතු මිහාරමි මරු ජාසන එම පසයන් ජීවදරු නුජෙහි ල දක කල ම පසේ අම පෙනටිකත එම පසයකු නඩ හැදිේ ොසත්කම මෙමනි ොක්කොල. අද මිහාරු ආජෙන්ටීනාගේ ලෑනල් මැසී මීවී බෝඩ්කපු එම ටොප් ස්කෝරා ගොතුක මිල්ලට අයකීක අදනු මෙච් ෙරම කරින් වෙස් බයි ඇන්ලසුන් පාහකුර එනවා ගින ගෝද ජාකනු ජයන එන්න හැනවස් මිහාරු එල්දරු ජයගෙන් ටොප් කෝරය ගොතුක මැසීම දිය ගෝඩ කපු මිහාර මොති ආජෙන්ටන කරන්තරයකු වෙක්ටි ේතන පොස්්කුරි ෞදා ගොලිගේ සෝර නම්බර කොන්ත්‍රී අල්මට වැටි පතන තැදවච හ පරලාකනල අංචන බයි කොන්ත්‍රය රේ‍රිය තන්කට වාහ දක්කාද තමල පස්ක වාහ දක්කාස බෝල බේර දියතනම් පොෂ් දනුමස් අරි කොඩු නුන අතුන් අරිමතින් ජස්සා ජෙහි බෝල නැතිස් ජහිම ෆවල් එකක හම හැවිද කාඩුම දෙක්කේ පෝෂ් සාලිස්මට කොලේෆෙර් ආජෙන්ටීනාව වනි එල්ලනු ජාස ඔස්ට්‍රයක ලඩ නුජ දෙපොල් අතුක හිපෑන් රෙෆ්‍රී ගෙනස් අර ුලිගතය වාහ දක්කා දෙ බරුණ මා බොඩ රෙෆ්‍රිය දදුව කරාතිහි හොදස් මෙහර මති කාඩු දක්කා ජිහම දී ආජෙන්ටී එල්ලුම් ආජෙන්ටීනයි මෑකොල සාත එල්ලි බෝල් මාටිනෙස් සයි බොල ඇරිඇතන පාතු කීපර ඉපර කර බ කුන්තර ය කුන්ට නට්ව කරිය ොනද මෙදන කෑර ජනක මෙසි අත්ල තර බලත් අරමති කර කර ජසාද බොල අල්මටතුන් බේරු අල්මට එන්නුම් එයි මොලීන අතුන් බේරු ලෙයිම පාතු එල් බොල අත්ලය මරමන කුරියමි නාලාබ සන රාතු අරිමති කර දි ලත් ැන් සෝමය න සක කර ල ද හරස් පරමති ජි හත කර දි ල මතමති කරිය ොනවා පනට ම ර බර බොල ක ගෝගගේ පනටර අතරයි අජ කුන්තර කරිය ොනවා බොල කෝලක බේරම කර ජ කුරද සත්ල අරම ර ක පනට ම කර ජල හත බොල ජලට කාර දිය ඔස්ට්‍රිය කුන්තියගේ ජිසු දිය බොල බේ කොනන දඩි කර එල්ලම. දී ආජිචිනාගේ ගුවන්ගු වැඩි ලේ මිහස එදන් නවාහ කුරිය ඉඩන හොරස්කු දෙබල පෙනටේය තෙරේ සහතුන් දුව සෑ මෙසි බාර්මණ ගොයන වාත සෑන් කුරිය ොනවා කීපර කන රාත කුරිය ොනවායි බල ගො තර ද එක සමකු මෙ රාජිචින කර ප ්‍රයි ල ර හතු ෙන්ස සික ජ හත ර න ාග කු ෙරියක දම ැක හත ද ම හ ට ල ර ද ල් මටන ර න ල ජ ර පල් කො ය අනක ස්ට්‍රිය කුන්තිය මෙසය කුර ල ඩෙන්ස ඩෙන්සු මෙසි ගතුගේ පාහ නගාස් වතුන. sì, già aveva fatto un precedenza foul con Riccardo e non da qui. Un facciamo l'Argentina contro in Curia Salis, Timminetto Mihar, mi furiamo di forza mafo. Argentina è che costruisce la legge. Argentina l'hanno già fatto, Tiris, avvano meno tre mesi. Con il motore in Austria contro l'Argentina, half time, volendo andare a Messi, mi cari, mettono. L'Argentina contro il Curifaudo che stava in difesa, in Austria senza calcare, l'Argentina half time. Vuole fare da Marseille con l'Isma. Mettono un fallo che fa molti Elista. Senza calcolare di Mava, quanto è buono, Bava, mettere il tampo le fatto. Curi e Fonvano in questo miglio Alaba. Non spiega che è per Alaba, Curi e Fonvano. Mentre la Gronga è che fa l'altro del team contro i Mario Collanti. Alaba Curi è negato in bola per entrare a tre Fenerji e fa gol di Armati per entrare a Bero, che Fenerji fa questo gol di Armati, Bero. Salis, Hattermet, quelle vecchie frutte mafie. Il nostro è andato a mirare molto con i ragazzi, c'è una gol con Matteo Agente, lì fa il giorno, e poi lo skipper a bola, e il left, Martinez, Lissandra Martinez, non è penalti di altri reg. Keeper, Curia Fonua, lì bola, Austria, Meltering, Austria contro in bolo, Curia Fonua, Agente, contro in bolo, Curia Fonua, lì, bene la bolla, Curia Fonava, Australia contro in bolla, già sta di mettere un carry, Australia contro in bolla, contro con la Curia dietro, ma se è Curia, se è bisogno di Curia Fonava, bolla, Australia contro in bolla, Argentina, half, tre, mano Curia, ma Curia Fonava, bolla, carico, Argentina, bolla, contro in bolla, contro in bolla, fallo, con fanno casi noti, smia, bolla, e fa andare a mettere. Australia contro in Jeff, Jeff, che Curia, ma Lema, Lema, ne fratta, ne mette Curia, se è bisogno, entrambi le fatte, mettere un carry, bella con la fatta, di bolla, tre, mi dà il Sivald, penso, eh. Senza guardare il mattino, non è che è iniziato l'Argentina, half the rega, mi ha ospia qui per fila, riha contro il Moreno Shell. Zat, la Hamminet, mi ha con Curia di Dani Trovo, perché Hamminet è quello. Argentina è che ospia con l'energia. Ospia contro il Hamminet, adesso va l'Argentina, half the rega, portata ancora la fama, mettere in divisa l'esercito, già sta di carico, lei ma beh, con l'anica stanco le fatto, l'Argentina, half the rega, senza calcolare di mano, contro il si va là. Afghi Medesa, almeno tiene un carico contro il controllo con la Curia, deve tomare il mano, Nagradi in bola, penalti e canati, ma contro con la Curia, penalti, mi fa furolare in bola, mi fa furolare. Penalti, penalti, Greco, Curia, Gefate, Gehilot, Nagradi, venite, non agente, non cultura, di fare un caso, ossia, cultura, in atleta, in bolla, in denso, eh. Denso, ha Medesa, ma rimetti Curia, così la tango le fa, già sai, per cevallo, atleta, beh, tango le fa, tu, agente, non ha fatto, eh. Afghi Medesa, di in bolla, mi dini, lei, ma mi rifusco, arimati, lei, ma non bolla, corta, ma Curia, meno, in Curia, cultura, mi ha fatto, fa, agente, in aghi, ma non Curia, ma mi tibi, ossia, Curia contro Curia Dimbola e Kess Atlevi, non number contro Stabiz, Atlevi contro Canada Fetri, Slezai, Bola Tarma Tinoga, che è in penalty, Bola Jasa, Curia Nas, Curia Nagada, Tomorni, Curia Nagada, ma il gol di Retri, contro in Difacuri, Arimati, Roga Cari, Argentina contro in Bola contro Curia, come fa Australia contro, Bola Fandam, Australia contro, Vertigia, Argentina contro, Curia Fauda, quello che è il Martinez. Non lo vedo ancora, non c'è ma non lo vediamo. Ma pur un trinamico, viene a referire, va da caro, guarda, ha mangiato, mi referisce tanto le harbor, hanno vinto, di congress, ha mangiato un nuovo, e c'è stato un nuovo, come si vede, El Martinez, pure che c'è un giorno di Fostria, l'Argentina, half train, stabilizza pure fuori. Arimati, non va, la gara che Dio aveva fatto, non è come la fa, con Isa Baba, pure che fanno, half in mezzo, per entrare cari, etere. Dimbola fatto, Curia di Stema, e Curia di Stebia, e Curia di Lema, Lema, penetra di Mahura Bani, Castanco l'ha fatto, ha messo fatto, Dimbola, Atlan, Curia, Nagadi, Cimia, Nagadi, per penetrare, e Trenagi, e Trenagi, e Bodombero, con Libola, penetra, e Canadmano, ossia, con Trenagi, di Betto, ma se con Libola, Atlan, Curia, Giacosa, Fernandez, fatto, e Fatango l'ha fatto, Argentina, e Cruntrica, e Anica, Fernandez, di Fernandez, Bola, Atlan, Arimati, Castanco, e Trenagi, Dimbola, Atlan, Curia, e Elista. Fare bello con la Messi e mi denis senza calcare Messi mettono un frasco con Curia Annani Ossia Haftere in Vadeggio Ossia Haftere in Vadeggio arrivati in Curia già sale Ara in Die Sabina Molina e mettono Ossia contro cari la bola di Ebera Ossia Haftere dai Sabo il tuo rogo to Hamilton 3 2 minuti con lei Tiris avvano minuto 3 Argentina che Messi già ha di fanno l'anno 9 minuti 3 di buono penalti Ebera di Messi e Tiris avvano minuto 3 Medina who has scored the ball penalty that didn't go with the referee while like Messi when he did that guy if Argentina and the world of Mihatan in the winner that we have got to the Leima Medina carrying a straight half the ball control by Kurtu Fahat Jila Tangle Fahat Medina Alaba Alaba Leima and Kasim Sakadma Austria half the ball if I'm on Korea Jila Korea Dimor control Kulia Korea Devetta Marnes Shima back line Ganikas Fahat Dili Alaba Austria half the Korean on a flat animating at love Stabia more at la and a flat animating penalty. I can have a who scored Austria Kunti control Kurmati Argentina Kunta Trejila down to Argentina Kunta Borata Korea Dis and Circles Gairo Messi Messi Jasalbolo Kunta Gagif and Cafato Martinez and a flat animating Dimbola Tan Korea Romero Menas as Fato Martinez Di Romero at La Kurangle Fato Etren Dimbola Tan Fata Gila Elista Murin Metren Argentina half and Falabella Dimbola Tan Marmon Korea and Messi. Since I got the man, Messi just saw the country Martinez, Martinez, and Messi at the far of the country in Carica and short passes. Just saw Messi made a Marco Lara Tampa and Tenen Dimbola, Elista at leg at Dipol, Dipol Fat, Dimbola, Romero, Romero Curia, Dimbola, Lamarman Curia, then Argentina Country, Marmon Sensaka, Cora, Dimalum has Elista, Hingala, Hakago, Tangascari, Hurricunti, and Martinez, just saw Banakas, Elista, Medina, Elista, and Fratanamati, Romero, Argentina, half the Dipol, Medina, Caris, and Saka, Matla, Fat, Manakas, Romero. Romero Marmon Hingala Metering and Infinite Chamber and was El Martinez at Diffie, Elisandra Martinez, Tim Martinez and Bola Argentina. Ham minute to Itrov Dinimir Hatarometa back way for 3 years, Avon Military Argentina, Elena Messi, and Eladi Jahadi, Austria, Eladi Metere Romeo Dimbal Martinez, Korea Medunakan Dimbal, I guess Jassari and Sakadan Fatima, Argentina, after Martinez and Korea Dimbal, Korea Devetu Masak Almada. Nikas Fatima Fatu Nimbola back of Fatima Martinez Dirt Sensa Gadimalo and a Tangolin Fatu Etere Fernandez at La Romero Argentina half three and Korea Medina Molina Medina carrying three for Ibor at the Dipol Nikas Fatu Dimbola Dipol just Salafi Sensa Gadimalo Argentina half three Marmon Kulun and Korea as Tangle Fatu Monica Dimbola at Tan Korea Fernandez Fernandez Dirt Korean Fadat Arimacha Korea from my Farmatin Korea TV Medina Korea from Ibor Abu Messi Messi Carabori, Alaba, Mola Di, Alaba, Jeeva Bear, and no half the Maduro penalty, a carry Moti, Argentina, and if Uturva go to the Hamilton and first minute, a back way for Ekasima Kurim of the Argentina. Romero, Korea Martinez, and if Medron, Frasco, and Kurim, Almada, Atlak, and Korea Gilafa, Austria, half Meda, Sabo, Albert, and Rakan, and the Barak, or Fata Gila, Tamil Fata, and Kasmidin, Elista. Sensaka Hurasco, Paul, the Dimbola, the Paul, that lagging Austria half, Medais, Abidin, Arimatin, Jila, Ever, and Metro, Messi, Messi Caracunta, just Messi Tangle, Father, just Salibor, and Messi back, or Father, Kikopa, and Caruri, Kuluntri, and with Martinez, Martinez, Messi, Sensaka Bear, and Nickman, Austria half, the ring, Arimachaka Jila, Ever, Arimatin, the Almeda, Fatum Abagua, the V number, Kuluntri, and Alista, Ever Fatum, the Paul. People Elista this and Sakal Kola Dima, Austria half Tere, Kulum Midani Korea, Argentina, Kulum Hamidas and Jasali Bola, if I'm Fata Gila, and a Castanko Fatun Dimbola, attacking Elista and Fratan with Dipola, Dipol Elista and Sakal Kola Dima, and a Fan of Fratan Almada Divi, Almada Korea, Almada Kuru Kuntria, Guru Dimaki, and a Cas Fata Dimbola, and a Cas Korea short pass Adala, Frango Fata Gila, Fatun and Sakal Kari, El Martinez, Atlas and Sakal Hurasco, Korea Dimbola, attack Korea Menor, Romero, Romero Korea Dipola, Midrova. Carrying Arimatino has carrying the ball back of Fata area three Argentina area three Kuridimura Romero at the Korean with Martinez Martinez Kuri Almada and back of Arica's father Sensaka Martinez Kuridimura Fernandez Sensaka Teremon Botla and Medonomatin Dipol Minumaki Fortamavi Kurun Nimigamidi Fortamavi Kurun Nimigamidi Tiris Avramatria Argentina Lionel Messi. Jihil and Akiga. At the Kurimidan Valley Hang, me half get no one material penalty message. Bear. At the Fortama Pengum, the Akasamako lead to go against Argentina or Miss Avramizo.
1: Shukria, Shindri, Komekas, Almena, Neva, Hipata, and Jehe, Meche, Gotham, Mipaha, Kolevan, Denduni again, Memor, Ekurunte, Kama, and Lenin Messi, Kurum Badalum, Mihamkom, Befelokus, Ofada, Kuraban, Kamekan, Yagin, support Kurava, Befelong, get. Then Hamgamis, me, Messi, me, penalty, Aki. දැන් හුරිය බෙහෙවලන් සම උම්මීද් කුරාන දැන් පෙනල්ටි කාමියබ් නොවිනමස් මෙසි මිහර් මෙති තාරීඛ් තෙරබද ජාග හොදා මේ ඒ ක්ලෝසය මෙ ගාත 16 දඬු ජහපතේ මෙ පහන් හැදි හැට්‍රික් අය කේව එහෙනමස් මිහාර් මෙවනේ ක්ලෝසය දතර ඒ ගෝල් දතර කොගෙන් වෝඩ් කප් තාරීඛ් ගෙ මෙ ගින දඬු ජෙහි කොළුන් තෙරිය ගෙ මගම් මේ වක්ත හොදා එහෙනම බයි පරාතුම් පාහ කරවා ගතුග ගුරිය මෙතන උග දැන් මේ ಮುಗುರಾಲ್ ಮುಗ ಫುರ್ಸತ್ ಮೇ ಹುಂಗ ತೆರೆ ಎಂಬಾಪೆ ಹಿಮನೆ ಕಮ ಬೆ ಬೆಫನ ವಿದಾಳ್ವನ ಎಂಬಾಪೆ ಕಿಯಾದಿ ತಂಕೊಳೆ ಜುವಾನ್ ಕೊಳನ್ ತೆರೆ ಕವೆ ಫ ಮಿಹಾ ಹಿಸಾಬ ಅಂಗಾರು ವರ್ಲ್ಡ್ ಕಪ್ ಜಾಫರ್ ಗಲನ್ ತಕ ಬಾದಾರು ಅದು ಕಮ್ಮೆ ಕಸ್ ಅವನ್ ಮೆನ್ನ ಮೆ ಫಿನಗೆಂದಿ ವರ ಫೋರ್ ಗದ ಕುಳುಮೆ ಅದಿ ದೆವನ್ ಹಾಫ್ ಕೊರಿಯನ್ ಒತಿ ದೆನ್ ಎ ಆಕಿ ಅವನ್ ಮೆನ್ನ ಮೀರೇಗ ದೇಜ್ ಜಹರು ಸಮ ಮಿ ಮೆಚಕಿ ವರ ಫೋರ್ ಗದ ವೆದಾನ ಮೆಚಕ ಮಿ ಬೆದನಿ ಫ್ರಾನ್ಸ್ ಇರಾಕ್ ಎ ಕುಳೆ ಮೆಚಸ್ ತೆ ಬೆಫನ ಹಮೆ ಅವನ್ ಮೆನ್ ದೇಜ್ ಜಹರು ಗನಸ್ತೇನ ಫ್ರಾನ್ಸ್ ಗೆ ಎಂಬಾಪೆ ಯಾಕಿ ವೆಸ್ ಮಿ ಒಗತು ದೆನ್ ಹಮ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗೆ ತಾರೀಖ್ ತರೆ ಬ್ಯಾದಾರುಗ ಮಿ ಫ್ರಾನ್ಸ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗೆ ಎಮ್ಮ ಗಿನದನು ಜೆ ಕುಳುನ್ ತರೆ ಆಗತು ವೆಫ ಮಿ ವನೆ ಎಮ್ ಮಿ ಫುರ್ಸತ್ ಅನಕ ಮಿ ಕುಳುಮು ಗೆ ತಾರೀಖ್ ಬ್ಯಾದಾರ ಎಮ್ಮ ಗಿನ ಮೆಚ್ ಕುಳುಮ ಬಸ್ ನುನ ಎಮ್ ಕಲ್ ಬ್ಯಾರ ಕಂತತ ಕೆ ಬಲ ದತ್ತ ಎಮ್ ಏಕಲ್ ಕಂತತ ಬಸ್ ಅಲ್ಮನ ಫೆನೆ ಗೆ ದಾನ್ ದೆ ಅಲ್ಮನ ಮಿ ಮುಬಾರತ ಕೊರಿಯಂ ಮೆಚ್ ಬ್ಯಾದಾರ ಮಿ ಸ್ಟೇಡಿಯಂ ಕಿ ಫಿಲಡೆಲ್ಫಿಯಾ ಸ್ಟೇಡಿಯಂ ಗೆ ಕೊಳೆ ಗೊತ್ತ ಹಮ ಜೀಫತಿ ಕೊರಿಯಂ ಮೆಚ್ ಫಿಫಾ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗ್ರೂಪ್ ಐ ಮಿರೆ ಫ್ರಾನ್ಸ್ ದೆ ಕೊಳ ನುಕುನೇರು ಮಿ ದಿ ಟೀಮ್ ಫಿಫಾ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಬದಲು ಕೊರ ಫುರ್ತ ಮೆಚ್ ಹಿಂಗೆ ತೊ ಮಿ ಫಿಫಾ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಬದಲು ಕೊರ ಫುರ್ತ ಮೆಚ್ ದೆನ್ ಇರಾಕ್ ಬದಲು ಕೊ ಮುಬಾರತ ಗದಬತ್ತಿ ಹಿಮೆಣಗೆ ಫುರ್ಸತ್ ಫ್ರಾನ್ಸ್ ಎನ್ನಮೆಸ್ ಇರಾಕು ಮಿ ಮೆಚ್ ನುಕುನಾನೆ ಫಿಫಾ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಫುರ್ತನಾ ಫಹರ ಪಾಯಿಂಟ್ ಹೋದ ಎ ನಿಯತುಗ ಕಮ ಮಿ ಹಂಗೆ ಕೋಚ್ ಮಿ ಅನಿ ಬುನೆಫ ದೆನ್ ಗ್ರಹಂ ಆರ್ನಾಲ್ಡ್ ಬುನೆಫಾನೆ ಮಿ ಮೆಚ್ ಏನ ತಿಂಗ್ ಗೋಲ್ ಕೀಪರು ಬೇನು ಕೊರವೇ ನಮ ಎಕಂವಿಸ್ ಏನು ಕೊರಂಗ್ ತಯಾರ ಹೊರೆ ಕಮ ಎಗ ಮಾನೆಕಿ ಫ್ರಾನ್ಸ್ಗೆ ಫೋವರ್ಡುಂಗೆ ನುರಕ್ಕಾ ತೆರೆಕಂ ಹಲುವಿಕಂ ಅದಿ ಎಮ್ಮೆ ವರುಗದಕೊಂ ಮಿ ಫಹರು ಫೆನ್ನ ಎಬ್ಬೆ ಗೊತ್ತುಗ ಕೋಚ್ ಫಾಹ ಕುರನೆ ಫ್ರಾನ್ಸ್ಗೆ ಫೋವರ್ಡ್ ಎಮ್ಮಿ ಮೀವಿಸ್ ಅವಳ್ಮೆನ್ನ ಫಾಹ ಕೊಲ್ಲೇ ಬೈ ಖಬರ್ ತಕ ಬ್ಯಾದಾರು ದೆಂಗುರಿ ಖಬರ್ ತಕ ಬ್ಯಾದಾರ್ ಫಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ಮಿರೇಗೆ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮೆಚ್ಚುಗೆ ವಾಹಕ ದಕ್ಕಾಲ ಮೇತಿ ಅವಳ್ಮೆನ್ನ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮೆಚ್ಚುಗೆ ಫುರ್ತನ ಫಹರ ಮೊಳುಮಕಿ ಬಡು ಕಾಮಯಾಬಿ ಕಮ ಎ ಖಬರೇ ಬಸ್ ಅವಳ್ಮೆನ್ನ ಫಾಹ ಕೊಲ್ಲೇವೆ ಏಯ್ ವರ ಮುಹಿಮ್ ಖಬರೇ ಗೊತ್ತುಗ ಗಿಣ ಬೇಕು ಫಾಹ ಕುರ ಖಬರ್ ಹಿಂಗೆ ತೊ ದೆನ್ ಹೋಫೆಂಗ್ ಹೋಫೆಂಗ್ ಹಗೀಗತಕ್ಕೆ ಹೆದೇನ ಕಾಂಗ್ ಕಾಬೋವಾಡೆ ಸಾಬಿತ್ ಕೊಫ್ ದೀಪ ಕಮ ಖಬರ ಕೇವೆ ಸಳಮೆನ್ನ ವೇತಿ ವೇದಿ ಮಿತ್ತಕ ಬ್ಯಾಲಾಫ ಮಿಸ್ರ ಮೆಚ್ಚು ಕಾಮೆ ಮ್ಯಾಕಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ಮೆಚ್ಚುಕೊ ಫುರ್ತ ಫಹರ ಮೊಳುಮಕ್ಕಿ ಕಾಮಯಾಬಿ ಕಮ ಮಿಸ್ರು ಮಿ ಫಾಹ ಕೊರಣೆ ದೆನ್ ಮೀ ಮಿಸ್ರ ದಿವಿಗೆಂದಿ ಅವರಬ್ಬಡು ಕಾಮಯಾಬಿ ಕಮ ಟೀಮ್ ಕ್ಯಾಪ್ಟನ್ ಮೊಹಮ್ಮದ್ ಸಲಾಹ್ ಮೇವಣೆ ಬುಣೆಫ ಫಾಹ ಕೊಫವಾಣಿ ಗ್ರೂಪ್ ಜೀಗ ನ್ಯೂಜಿಲೆಂಡ್ ಬದಲು ಕೊರ ಮೆಚ್ಚುಕ ಫಹ ತುಮಾರ ತಿನ್ನಡು ಎಲ್ಲನಾಡು ಮಿಸ್ರು ಮೊಳು ಮೆಚ್ಚ ಫಹ ನೋಸರಿ ನವಾದಕ್ಕೆ ಮುಸಲಾ ವಿವಾಹ ಫಾಹ ಕೊಹಮ್ ಯಾನೆ ಸದಾ ಮುಣಿಗೊತ್ತು ಮೊಳುಮಕ್ಕಿ ಆದ್ಯಾಖಲ ವಿಶ್ವಾಸ ಹುರಿಹ ಕುಳಿಂತ ಕುರಿ ನತಿಜಾಗಾದಿ ಮೀ ವರಬಡು ಕಾಮಯಾಬಿ ಕಮ್ಗ ಸದಾ ಫಾಹ ಕೊರಿ ಸದಾ ಬುಣೆಫವಾಣಿ ಟೀಮ್ ಅಬದಸ್ ಮಸಹ ಕೊರಮದಿ ಕೊಮ್ಮೆ ಮೆಚ್ಚ ಗ್ಯಾಸ್ ಮೊಳ ಕುಳೆ ರಂಗು ನತಿಜಾ ಹೋ ದಾ ಮಿಸ್ರು ರೈತನ ಫಾವರಿ ಕಂಗೆ ವೇದೋ ಕಮ ದೆನ್ ನ್ಯೂಜಿಲೆಂಡ್ ಬದಲು ಕೊರಿ ಮೆಚ್ಚು ಟೀಮ್ ಮೊಳು ನಸೀಬ್ ರಂಗಳು ಕಮ ಕಮ ಮಿ ಮೆಚ್ಚುಗ ಮಿಸ್ರ ಟೀಮ್ ರಂಗಳು ಕುಳಮೆ ದೆಕ್ಕಿ ಕಮ ಅದು ಮೀವಗತ್ತು ಗ್ರೂಪ್ ಎಬ್ಬನಾಗುತ್ತು ಉಫಾ ಫಾಳ ಕುರುಮ ದೆನ್ ಮೆಚ್ಚ ತಯಾರು ವಂ ಫರಂ ಬಿ ಕಮಗ ಮಿಸ್ರ ಟೀಮ್ ಬಣ್ಣ ಬುಣೆ ಫ ಸಲಹ ಬುಣೆ ಏನ ಗವರ್ಮೆಂಟ್ ಟೀಮ್ ಕುಳೆ ತಮ್ಮ ಸಾಧಾರಣ ಹರ ಕಮಶ ಅದೇನ ಅಬದಸ್ ಏನ ಕುಳವೆ ಎಮ್ಮೆ ರಂಗಳ ಕುಳೆ ಕಮ ಅದು ಮೆಚ್ಚ ನುಕುತುಮ ಕುರಿ ಮಿ ಮೆಚ್ಚು ಮೊಳು ಫುರ್ತ ಫರ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮೆಚ್ಚುಕ ಮೊಳು ತಾರೀಖ್ ಹುರಿಹ ಕುಳಿನ ತೆರೆ ಅನಂದಿ ಎಮ್ಮ ಫುರ್ಸ್ತ ವಾಹಕ ದೆಕ್ಕೆ ಫಾಯ್ಕಮ ದೆನ್ ಕಾದ ವಾಹತಕ್ಕೆ ದೆಕ್ಕವೆ ಮೊಳು ಮಾಯಕೀಗ ಮಿ ಕಾದ ಹುರಿಹ ವಾಹಕ ವ್ಯವಸ್ಥೆ ಅದು ದಬ್ಬು ಮಾಯಕೀಗ ಕಮಗೆ ವಾಹತ ಅವಳು ಮೆನ್ನ ಫೆನಿಗೆನ್ ದಾಣ ದೆ ಮೇಗು ತೊಳ ಮೆನ್ನ ಮೇ ಫಾಹ ಕೊಲ್ಲೆವೆನಿ ಗುರೂಪ ಬಯಾದಾರುಗ ಗುರೂಪಗ ಎಮ್ಮೆ ಮುಹಿಮ್ ಕಮ್ಮೆ ಗೊತ್ತ ಜೆ ಗುರೂಪ್ ಮಿಹಾರ ಮಿ ಕುಳಮ ಮೆದಣೆ ಅರ್ಜೆಂಟೀನಾ ಮಿಹಾರ ಬಯಾದಾರುಗ ಎಮ್ಮಿ ಹುಣ್ಣ ಮೇವಣಿ ಮಿವಗತ ಹಿಂಗೇತ ತಿನ ಏಕಮ್ಕು ಮಿಹಾರ ಒಗುತ್ತ ಮೊಳವೆಜ್ಜಿಯ ಹತ್ರ ಪಾಯಿಂಟ್ ಲೆವೆನ್ ಮಿಹಾ ಸಾಬ್ ಆಳುಮೆ ಪ್ರಿಶೋಗ ದಕ್ಕ ಬೈ ವಾಹತ್ತತಿ ಬೇಫುಣ ಹಮೆ ಗಣಿಸ್ತೇನೆ
2: ದ ಮೆಚುಕೆ ಫುರ್ತಮ ಹಾಫ್ಗೆ ಕುಳು ನಿಮಗೆ ತೇರುಗ ಎಲ್ಲನು ಸುಂದನು ಹಾಫ್ ಟೈಮ್ ಸ್ಕೋ ಮೇತಿ ಅರ್ಜೆಂಟೀನಾ ಹುರಿಗ ಅದೇ ಮೆಸಿಯ ದಿವಿಗೆಂದಿಯ ಫುರ್ಸತ್ತಕ ವಾಹಕ ಮೀ ಹಾಫ್ ಟೈಮ್ಗ ದಕ್ಕ ಮಿಜನೆ ಕುರಿಗಂ ಪಾಹ ಕೊರೆಂದೇ ರೆಕಾರ್ಡ್ ಕಫಹು ರೆಕಾರ್ಡ್ ಗಾಯಂ ಕುರಮು ಮೆಸಿ ಮಿದನಿ ಅದೇ ಮಿರೇ ಜಹಿ ನಂಡಾ ಎಕೀಗ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ತಾರೀಹುಗ ಎಮ್ಮೆ ಗಿನ ಲಂಡ್ ಜಹಿ ಕುಳುಂತಿರಿಯಾಗ ರೆಕಾರ್ಡ್ ಅರ್ಜೆಂಟೀನಾಗೆ ಕ್ಯಾಪ್ಟನ್ ದೇನ ಮೆಸಿ ಸತ ನಡ ಆಕೀಗ ಮುಗುರಾದಿ ಅದು ಮ್ಯಾ ಆಕೀಗ ಪಾ ಕೊಲ್ಲ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ತಾರೀಹುಗ ವಿಧಿ ವಿಧಿಗೆ ಹಮೆಚುಗ ಲಂಡು ಜಹಿ ತಿಮ್ಮನ ಕುಳಂತರಿಯಾಯ ಮೆಸಿ ಬಗ್ಗೆ ಮಿದಿಯ ಮೇರೆ ಕೋಡ್ ವಸ್ ಮುಗುರಾದ ಮುಗೆ ಫುರ್ಸತ್ ಮಿಹಾರ್ ಮತಿ ಎಲ್ಲೇನ ಮೆಸಿ ಯಂಗ್ ಹುಳುವಾದಿಪ ಮೀಗೆ ಕುರಿಂಗ್ ಮೇರೆ ಕೋಡ್ ವೈದ್ಯ ಕುಳಂತರಿ ನಕಿ ನವಾಸ್ತೆ ಫ್ರಾನ್ಸಾಸ್ ಅಬ್ಬಣಹಾರು ಫ್ರಾನ್ಸ್ಗೆ ಟೀಮು ಫಾಗ ಬಗ್ಗೆ ದಿಯ ಫೊಂಟೈನ್ ಅದಿ ನವಾಸ್ತೆ ಹೆದ್ದಿ ಅಬ್ಬಣಹಾರು ಬ್ರೆಜಿಲ್ಗೆ ಟೀಮು ಫಾಗ ಬಿ ಜರ್ಸಿನಿ ಜರ್ಸಿನಿ ಗತಗ ಸುಜೈನ್ ಅಳ್ಮಣ್ಣ ಪುರ್ತಮೆ ಸಮ ವಾಹಕ ದಕ್ಕ ಮಿಥೇನಿ ಮೆಸ್ಸಿಗೆ ಪೆನಲ್ಟಿ ಹಮ ಏನು ಪೆನಲ್ಟಿ ಜಹಾನ್ ದಿಯರು ಎಸ್ ಹಮ ರೆಕಾರ್ಡ್ ಮುಗುರಾದಮ್ಗೆ ಪ್ರೆಷರ್ ಏನ ಮೋಣ ಮತಿ ಹಮ ಫೆನಿಗೆಂದ ಹಮ ಪ್ರೆಷರ್ ತೋ ಪೆನಲ್ಟಿ ಮಿಸ್ ಬಗ್ಗೆ ಮಿದಿ
3: ಅಳು ಮಿ ದಕ್ಕಣಿ ಸತೇಕ ಆಹಾರ ದೆಂಗಣ್ಣ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಅಣ್ಣ ವಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಬಾಬ್ವಾತ ಮಿ ಸತೇಕ ಆಹಾರ ವೆಗೆಂದಾಯರು ಹೇಗೆ ಎಮ್ಮೆ ಹುಗ ಗೋಲ್ ಜಿಹುಮುಗ ರೆಕಾರ್ಡ್ ಹದಾವಾಹಕ ಎಮ್ಮೆ ಲಿಯೋನಲ್ ಮೆಸ್ಸಿವಿಯಸ್ ಅದಿ ಕೊಮ್ಮೆ ಕುಳುನ್ ತೆರಿಯವ್ಯಸ್ ದೆ ಮೆಸ್ಸಿಯಕಿ ಆದಾಗ ಕುಳುನ್ ತೆರಿಯನ್ನು ಏಕಮ್ಮಕು ಹಮ ಹಾಸ್ವಾಣೆ ಹಮ ವಿಷ್ಣುನ್ ತಕ್ಕೆ ಹುಣ್ಣಾಣೆ ಮಿ ದಕ್ಕಣಿ ಎತ ಜಮಾನೆ ವೆಫಹುರಿ ರೆಕಾರ್ಡ್ ಮುಗುರಾಲಿ ವಾಹಕ ಮುಗುರಾಲನ್ ದಾವಾಹಕ ಎಮ್ಮಿ ಮೇಯಗ್ ಅನ್ನೈರುಗ ಹುಣ್ಣಾಣೆ ಹಮ ವಿಷ್ಣುನ್ ತಕ್ಕೆ ಹಮ ಹಾಸುನ್ ತಕ್ಕೆ ಸೇನು ಮೋಹನ್ ಹುಣ್ಣಾಣೆ ಎಮ್ವಿ
2: ಮೋಹನ್ ಮೀ ಡಿಸಿಷನ್ ಹಮ ರಗಳು ದತ್ತು ಪೆನಲ್ಟಿ ಹಮ ದತ್ತು
4: ಅಳು ಕಂಡ ಹಮ ಸಾಕು ಹಿಂಗೆ ತು ಸುವಾಲ್ ಉಫೆದೆ ಹಮತಿ ಮೀಗೆ ಮೀಗೆ ಕುರಿಬೆಸ್ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮಿಹಾತನ ಮಿಕಾಲ ಚಾನ್ಸ್ ತಕ್ಕೆ ನೋಣಿಯ ಫೌಲೇ ಬುಣಾಕಾಲ್ ಹೆಚ್ಚು ಏರಿಯಾ ತೆರೆ ಬ್ಯಾವರ್ ಗೊಸ್ ನುದಿಯೆ ಬಹುದೆ ಅಳು ಕಂಡ ಕಂಗ ಹಮ ಅಳು ಕಂಡು ಪರ್ಸನಲಿ ಹಿಂಗೆ ತು ಮೀ ಪೆನಲ್ಟಿ ದೇವರುಗೆ ಎಚ್ಚನ್ ಮೂನೆ ಬುಣಾನಿ ಅಳುಗಡೆ
2: ಸುಜನ್ ಕಿನತೋ ಹಾ ಪೆನಲ್ಟಿ
3: ಅಳುಗಡ ಮೋಹನ ಮಿ ಕಮುಗ ಹಮ ಕುಡಕು ಹಿಯಾಲ್ ತಫಾತ್ ಬೆಕ್ ರೂಮ್ ಗ ವಸ್ ಮಿ ಮೆಚ್ ಬಲನ್ ಟಿ ಬಿ ರುಗ ದೇ ಕಮುಕು ಮಿ ಕಾಲ ಬ್ಯಾವರ್ ವಚ್ಚಿ ಗೊಸ್ಸೆ ಬೋರಿ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗ ಅಳುನು ಹ ಬಲಾಯಂ ಬೇನುಂ ವಿ ಮೆಸ್ಸಿಗೆ ರಿಯಾಕ್ಷನ್ ಪೆನಲ್ಟಿ ಫಹುಸ್ ಏನು ಎವ್ ಸಮ್ ಫೀಲ್ ವಿ ಹಮ ವರ ಮುಹಿಮ್ ಚಾನ್ಸ್ ಕಮ್ಮಿ ನಟ್ಟಾಲಿ ಏನು ಮಿಸ್ ಮೀ ಕುರಿಯ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಕುರಿಯ ಬ್ಯಾವರ್ ಆಗುತ್ತೆ ಮಿ ಮೆಚುಗ ಮೆಬ್ಬಲ ಆಯ್ರುಗ ಹಮ
2: ಮಿ ಹತ್ತನ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮೆಸ್ಸಿ ಮಿಸ್ ಕೊಲ್ಲಿ ತಿಮ್ಮಣ ಪೆನಲ್ಟಿ ಮಿ ಮೋಹನ್ ಮಿ ಹಾಸಕ ಮೆಸ್ಸಿ ಕಾಲ ಕುಳುಂತ್ರಿಗೆ ಅಥವಾ ಮಿಸ್ ಬಾ ಕಾಲ ಪುರುಸತ್ತಕ್ಕೆ ನು ಹಾಸಕ ಪೆನಲ್ಟಿ ಯಾಕೆ ಅನ್ನೋದು
4: ಅದೇ ಹೇಗೆ ಫಾರ್ಮ್ ಹಮ್ ಕೂಡ ಕೂಡ ಜಾಗ ಇಲ್ಲಿ ಬುಣ್ಣ ಕೊಮ್ಗ ವಿ ಎಸ್ ಹಿಂಗೆ ತೊಳ್ಕೊಂಡು ನಮ್ಮಿ ಫೆನಿಗೆಂದಣಿ ಮೆಸ್ಸಿ ಹಮ ಚಾನ್ಸ್ ಕ್ರಿಯೇಟ್ ಕುರಾತಂಗ್ ಹಮ ಕಿತಮ್ ಕೂಡ ಜಾಗೆ ಮೆಸಿಯ ದೀಪಿಕಮ್ ಗ ವಿ ನಮೇ ಸಮ ಏಕಂ ಫೆನಿಗೆಂದಿಯ ಹಾಸಕೊಂಗಮ ಹುರಸ್ತ ಕುಗ ಎಲ್ಲಿ ಹುರಸ್ತ ನಗಾಯರುಗ ಏ ಅರ್ಜೆಂಟೀನಾ ಎಬ್ಬೆಸ್ ಫಹರಕು ಹುರಹೆ ಕೊಮ್ಮೆ ಮತಿಂಗ್ ಏರಿಯಾ ತೆರೆಯಲ್ಲಾಕಣ್ಣಾದ ಕೊಮ್ಮೆ ಬೋಳೆ ಬೆಸ್ ಏರಿಯಾಗೆ ಮಚ್ಚ ಬೇರ ಕಂಡಾಲ ತಮ್ಮಿ ಫೆಂಡನ ಈ ಬೋಳ ತಿರಿಂಗಮ ಏಯ್ ಮೆಸಿ ನಿಕುಮೆ ಹುಣ್ಣತ ಡಿಫೆಂಡರ್ ಒಂದು ದೂಯ ಫಹಮ ಬಾರು ಸ್ಪೀಡುಗ ಏರಿಯಾ ತೆರೆಯದ್ದಿಯಮ ಏಯ್ನ ಹುಸ್ ಜಾಗೆ ಹಾವು ಮಡ್ಕೊಲ್ಲ ಹುಣ್ಣತಂಗ ಹೇಗೆ ದೆಬೋಳೆ ಎದ್ದಿ ಎಬ್ಬೋಳಾಗ ವರ್ಣಗಳು ಪಾಹೆ ಮಣ್ ಟೂ ಹದ ಮಸಕ್ಕೆ ಕುರಿ ಏತು ಎಸ್ ಕಿರಿಯ ಕಿರಿಯ ಅದಿಯ ಇದೆ ದೆವಣ ಬೋಳ ಎಬ್ಬರು ರಂಗಳ ಗಿಣಿ ಹಮ ಮಾ ಬುಡ ಹುಸ್ ಜಾಗೆ ನೀ ಮೀಹು ಕಾರಣ ನೀಮ ಗೋಲ್ ಜಸ್ಸಾಯ್ ತಂಗಳ್ಕೊಂಡು ಫೆನಗೆದ್ದಿಯೇ ಜೈ ಗೋಲು
2: ಸುಜನ್ ಅರ್ಜೆಂಟೀನಾಗೆ ಲಡ ಬಾಯದಾರ್ಗ ತಿರಿಸಿ ಅಬ್ಬನ ಮೇಡ್ತಾರೆ ಮೆಸಿ ಮೀ ಕಾಮಯಾಬ್ ಕುರಿ ಲಡು ಹಮ ಅವರ ಬಡ ಪಾಕುರ ವರ ಜಾಗ ಲಿವಿಜ್ ಕಮಂಬಾಣ ಏನಕ್ಕೆ ನೋಡಕ್ಕ
3: ಏನಕ್ಕೆ ಮೆಸಿ ಫೆರಿ ವೆಸೆ ಪಾಸ್ ಹಮ ವರ ಗಿನ ಕುಳುಂತರಿನ ಸಪೋರ್ಟ್ ಅಂಗೈ ಏತಿ ಬೇರ ಕಂಡಾಲಿರುಗ ದೆಂಗ್ ಅಳುನು ಕಿಕ್ಕೆದ ಬಾಣ ಮಿತನು ಮಿ ಪೆನಲ್ಟೀಸ್ ಕೊಟುಂ ಮಿಲಿಬುನಿ ಮೆಸಿಯಂ ಹಾಂ ಬೇಣು ಗೊತಕ ಜಹಾಂ ಮಿತನು ಲಿಬುನಿ ಹಮ ಇತಬಾರ ಕೋ ಜಹಾಲಾನ ಹಮ ಮಿ ವರ ವತ್ತರು ಅಲ್ಜೀರಿಯಾ ಮೆಚುಗ ಜಿ ತಿಮ್ಮನ ಗೋಲ್ ಕಾಲ ಗೊತಕ ಏನಕೋ ಏನ ಮೆಸೈ ಮಿಯಾ ಕೊಡಕು ಆಗ ತಫಾತಕ ಮಿ ಜಹಿ ಗೊಯ್ ಏ ಪ್ಲೇಸ್ ಕೊಲ್ಲಿ ಗೊಯ್ ಹಮ ಕಚ್ಚೆ ವರ ಬಾರು ಹಮ ತಿರಿ ಕಣ ದೆಂಗ್ ಫಾ ಕೊಲ್ಲಂಜೆ ಎಕ್ಕಮಕಿ ಮೆಸಿ ಮಿ ಮೆಚುಗ ಸ್ವರ ಸೈಲೆಂಟ್ ಕೋ ಎಕಮಕು ಹುರಿಹಾ ದಿಮ ಇರಗ್ಗ ರಂಗಳು ತಣುಗ ಮಡಕೊಲ್ಲಂಗ ಬೋರೆ ನೂನಿಯ ರಂಗಳು ತಣಂಗೆ ಬಾರ ಅನೇಕ ಮೋಹನ್ ಫಾ ಕೊಲ್ಲಿ ಹಿಂಗ ಅರ್ಜೆಂಟೀನಾ ಕುಳುಂತೆರಿನ್ ಸೈಡು ಕುರ ಎಟೇಕ್ ತೋಗ ಹಾಂ ಬೊಡ ವಿಷ್ಣು ಹುಣ್ಣನಿ ಬೇರ ಕಂಡಾಗೆ ಮೆಸಿಯ ಹಮ ಏ ದೇಂಗ್ ಏ ಕೊಮ್ಮೆ ಮೆಸಿಯ ಬೋಳ ದಿನಮನ್ನು ಗೋಲೆಜ್ಜ ಹಾಂ ಬೇಣು ಕೊಮ್ಮ ಪಂಜ ಎಮ್ಮೆ ಇತುಬಾರ ದಿಮಾಲ ಬೋಳ ಫೋಣುವಾಲು ಬೋಳ ಪಾಸ್ ಕೊಲ್ಲು ಏ ಹೇಗೆ ಬೇಣು ಮಕ್ಕ ಏನು
4: ಅದೇ ಬೋಳ ಬ್ಯಾಂದಾಲು ಮುಗ ಹಮ ಏ ದೇಂಗ್ ಬರ ರಂಗಳು ಬ್ಯಾಂದಾಲು ಮುಖ್ಯ ದಂಡೊಂಜೇನಿ ಹಮ ಮೆಸಿಯ ಹಿಂಗೆ ಎದಿಮಾಲ ಬ್ಯಾಂದ್ ಅಳುಗೊಂಡ ಬುಡ ಫಾಕು ಆಸ್ಟ್ರಿಯಾ ಮಿವರ ಮಿ ಮೆಚ್ಚ ತಯ್ಯಾರು ಫೋರ್ ಹಾಸಕೊ මෙසීය ජාගනුතේ සය තයිජාරුව ප හොරීරුග මිඩ් ෆිල්ඩුම් ඒ මෙසී පහතුන් දුවන්ුව කොළුන්තෙරිය වකිසාවකුන් නුතුව හුට්ටාලිකම් වරම්බොට පාහගවෙමි අල්ගොට යගින් හම කෝච රල් ්‍රක්්නික් වර පාකුරාණකමක්කං හමමී මිකාහල පුරසතය නොදේ මෙවර තයිාරුව කොට්ට අල්ගුණන්න පෙන්න්නන් මෙයාරුව දුක්්‍යාගනගේ මෙසී දායරුග ඒත් පහතුන් දක්ුණ මා මටමට ජොගින්නෙක් හම එක්කොත් කෙස් කබූදෙන්න කරේ බොල එතන ඇස්වානකමක් එන්නම සෑසේ වෙට්ටුනි හම සීද මෙසී පයෙන් හව බෝල කඩාලීමේදී ඇස්සද එහිසාකු අල්ගුණ ඉතුරු වාහකේ දක්කනක නැහෙන්නු තොසුසේ
3: මීග කොම්මගොතස මිඩ්ෆිල්ඩ් කුළුන්තරිය ජයන කෑරි කොල්ලන් හම වර වකිසාපු කොහම අයෝතී හම ජොගෙක්ග එක්ගොතුක සේන නොයිස්නා ඒ බෝල බේරක් ඇස්ධානකම කයගොතකදෙන් ඒ ලිබුම පහු එයකදෙන් අලුන්මෙන් කියෙන් ජයනි කීකේ තො හම ගෝලයක අල්ජීරයා මේචුක සමය දියකයගොතක යදී.
2: අද උමරු තිරිස් අංහරු ගහනුන්තු හම අදිවස් ස්පීඩා එහුනරා ගාබිල්කම් පෙනිකෙදිය සාභිත කොද්දිනී අධිවස් දුනියගේ එම මෝල් කුළුන්තිරියයකි ඒනාකත් අද කොමික සිතුරු භාතක ඇකි කමුතු බෙප්න අබද කොල්ලානි ස්ටිහාරුගේ කොඩකොඩ ොත් කළ පහෝ.
5: PSM's coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, Stelco and Note.
6: මසකතුගේ ගොතුන් රශුග ගස්සින්දම් හුට්ටස් කණ්ඩුග මස්බානම් හුට්ටස් නොවිතාක ගේග ඔන්ලයින් ව්‍යපාරි කුරියස් දිමාවා දතිතකං හල්ලකි ඊටුකුරි බේනුම් හුරිහා සාමානය ඔන්ලයින් ගො ගණලුම ඊටුකුරි හියාර් කුරපා.

0: දහම චෙල්ලන් කොක්කො යති.
1: ඩෙඩිවුණනි ඩෙඩිගෙස්ටස්ගේ ඒ වෙස්කමක හස්සා කරන්න ජයේ.
0: කොක්ක දිදක්කනි කොම් වාහකේ.
2: කොක්කොයි දක්කනි ගෙස්ට හවස් ඉන්ෂරන්ස් ප්ලේන්ගේ වාහක. මි ප්ලේන්ගෙ දශුන් ලිබිධාන හුරිහා ගෙල්ලුම කවකුරාන්. දෙන් කොංකමක හාස්වාම්වි. ඉතුරු මවලුමත් හෝදන් එකින් හය සුම සුමක ගුලාලා.
3: එලයිඩ් ආයිලාය මරහබා.
4: දරිෆුල්ගේ මුස්තක්බලටකා ෆහර් රකා කුරන් අවහ ෆට්ටවා. මිහාරු BML කිට්සේව එකකවන්ට කොම්ම වගුතකුවෙස් ඔන්ලයින් කොංහුළුවෙන්. දරිෆුලන් අශාරාර් ෆුර්මුන් මේ එකකවන්ට එකුජ්ජගේ අමිල්ල එකකවන්ට ඔටමටිකුම් බදල්වන්. BML ලායකු ෆහර් රක්කා කුරවා.
5: You love this game. We get it. And everything it gives you is real. The discipline. The teamwork. The never quit. An education turns all of it into a life. On the pitch or off it, none of it goes to waste.
6: Transform your life with Vinakolich.

0: ජයසුමගේ ලීඩ එක ආජෙන්ටීනා මොති ඉතුරෝතු කුළුම් ෆස්මේට ෆස්මේට කුළුම් ලෙස් මෙහාර මොති හම වෙෆ අද මෙච්චුගේ කුළුන් නිමගෙන් මේ දියයි දේස්සුමක් කුරීග මොති ආජෙන්ටීන අශාරවන ගෝල් මේ අද ඉතුරුවකතු කුළු නිමිස මෙහාර මොති හෙන්නව සදියස් කුළුන් කුරියෙන් අබදේ ඉතුරු මිනට කුලේෆ මොති ආජෙන්ටීන කුළුන්තර මෙදුණා කරින් බෝලක් ලෑන් කුරියෙන් ආ සෙන්සක අද බාල කුරියෙන් අනක කැස් මෙදුවන්නි මෙසි කොස් මෙතර වන්නනි හෙට් එක හදම් බොඩ මසේ කුරත බොඩ ලපා කුරෙමින් මෙසි ඔස්ට්‍රියා කුළුන්තරින් ෆෞල් කෝ වෙතර මෙසි බෝල අත්ලා අත්ලා ඔව්වා ඉතුරුවකතු හැම වෙස මෙහාර මොති හැමගේ ඉතුරු මිනිට් එක 12 මිනිට් එක කුළු මෙහාර කුරියෙන් මෙදෙන ආජෙන්ටීන දැන් ඔස්ට්‍රියා කලන්න දෙලන්ඩොස් ජහ මොති මෙසි ජෙහම්කුරේ ෆොනවා හාෆ්ගේ මෙදවර කුරතංගොල පෙනටි යකේ මෙතරවර ඩීරියාගේ අරිමදි කනාදි මා බවත බෝල බාවා එම් ෆහු ආජෙන්ටීනාස් ලිබේන ෆුර්සත් මීමි මෙචුග අලවන හිවාවත මේ බෝල ෆෝමා යකේ රෙෆ්‍රී හරගෙන සම්මදාන හැම් මිනිට කුලෙවි ජිතුරව ෆස්ට් මිනිට ලිබොනි හැම් මිනිට කුලුන් ගාමි හර්මෝති කුරේ ෆොනවාලි පෙරඩස බෝරි කාරි බෝල කාරිග මෙසි කුරිය ෆොනවාලි බෝල ගෝල් දෙරිය හොරස් ගෝල් දෝ ගෝල් දැනි කැරි ගෝල් ගානි මතින් දෙකොත් තපස් බේරු මැකි අද මිහාර මැච් එක කුළුන් නිමිගෙන් මෙදී දේසුමකු ආජෙන්ටිනා මැච් කාමිය පොග අරොන් මෙසාව රමීස් වහවල් කොල්ල
1: අශුක්‍රය සම්රි අල්මෙන හම් වර ෆෝර ගද හහත් මේ දහම් නෙමෙ මිය ඉංගත හම් ගාමස් වර ීතිකො හම වර පොරත මැකසම ගම් හරිහා බැවන නිම්මක් කන්න ඔන්නන් දැම අද දැන් එකසමකොන් ආයාජන්ටි නම්මලු වී එනම එම පහ වගුත්තුගේ අද ඉතුර දෙක්කේ වගුගේ සැම පහ මට්‍රක් තරේග මෙසේ ජහන වර හිගයන් වර්ලිත් ලඩක ඇකේ ගම ති මරේගේ මෙච්ු නිමිගෙන් ගොස මර අරුන්න්න තිබේපුන මිගෙන තැමනේ මෙච්ු කුළු මේ භාරතු කොළන සාලිස් එවන මෙච්ු මහිසාබ සතේක ේවිස් ලඩු මෙවැනි මුලින් භාරතු ජහදෙන් ලඩු ගාත දරා කොරේ මති මේ ෆ්‍රන්ස් ඉරාග මෙච් මේ මෙච් තිබෙු හම අල්ම ගෙනස් තේන ඳ මලේ දේ ජහර ඉරාව කරවේ එමචයක බදලමුගේ උමේදග මහසාමන් අවුල්මන්ගේ මෙරේග මේ කවරජ නිම්මාදා අවුන්ුව කියලාන තැන් තිබේපනා දැන් කොරිය මති හබරු.

0: මේ ප්‍රෝග්‍රාම් ද අශාරහරන් දශක කුඩකු දෙන්නා නොගලේ අඩා වාහකරුන් එකශීගෙන් වේ.
1: හෆ්තාගේ වාහක
2: අස්සලාම් අලයිකුම්. මේ තිබේ ෆුලුන් හිත්තක උපාවනිකමා හමචවන්ගෙන ස්තේසිල් ස්ලා හප්තාග වහක මෙහප්තාගේ සප්තාග වහක ශාලාල් මම පත්තල් කොල්ලේ අරුගනේෂත් නැසේ මෙහප්තාග මිගෙනස්තනි හප්තාග වහක මිසිල් ස්ලාග මුලින් අලප්ෆෙෂි වහක ලීෂන් මේ අල්ෆයිලා යශ්පා අබ්දුල් ගනි හදියා කුරවාෆා වහකේ මෙහප්තාගේ ස්වාකු ශාලා දේනි මරියමාත් ෆාත්නන්

0: එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: මෙහරකට තිංහට සතර්මනට මේ දිවේ රාජ්‍යයකට අලුමෙන් තිබේපුන ගහමන ගෙනස් දෙමුගන්දය වෝල්ඩ් කප් ෆුට්බෝල මැච් මේ මෝසුන් ගෝසම සම මේ වගත මේවානි මේ සස්පෙන්ඩ් කොෆන් වනි මැච් කුරිය ගෙන්දාන වගතය අධි කණ්ඩය නාල එම මැච් කුරිය ගෙන්දාන දෙවන හා ප්‍රාණ වගත එ මෑකි අලුමෙන් තිබේපුන එක කුරිය දාන එම මෙහයි සම අලුමෙන් ප්‍රග්‍රම් තවතරෙන් දුනිය කල් තිබේපුන හම ගෙනස් දෑනවා

0: මිමේරුම් විදාළවීම අෆ්ත නොකුමකින්ද ඒ මේ දිමායකමකි.
1: පෙදවලද මේ එම යෝග මිහර කන් ම් ෙස් කුරමට හාරමයතේ මේ අවට්ලයින එකු ලා ලත දැන් අවට්ලයින එකු බාද මටක මේ හම වගේ මේ කොමිටක උදව ටෙක්නිකල් කොමටිය වෙස බව උපදව ටෙක්නිකල් වහක මෑ ගොත කුර දාන කො ගොතකතුවද ටෙක්නිකල් කංකමක තරේග හිමනි කොන්තගත්
0: මේ හගියතු ගමී වර්ගින මසෙක්කෙත්තම් මේ ටෙක්නිකල් කොමටී ගෙවාහකත මිහප්තා නිමෙන්දෙන් ස්විසලෙන්ඩ්ක කුරියද්දාන ඉස්වරින් පුරාවඩන්නේ ටෙක්නිකල් ලෙවල්ග මේ වාහක දක්කම් මේ දක්කා මයගඩු කන්තත්තයකි මෙහර එබොරේ අර මේ එම්මෝ යූග හිමනාපොරේ වර ගින කන්ත එකමකී ඊරානුගේ මේ හොර්මෝස් කණ්ඩෝලි හුළු මේ දැන් ඇමරිකාගේ බ්ලොක්කේඩ් ඒ ඇමරිකා බ්ලොක්කේඩකී ඊරානුගේ බඳරත දතුරු කුරා ඔලන්ද ෆාරු හුට්ටුවන් මෙකුරා මසෙක්කත් එක්ක නියමකක් ගෙනවුන් දැන් ඒගේ ඉතුරම් මේ හිමනයකමකී මේ ඊරානුගේ ෆන්ඩුත ගඩුකොෆෝරි ඊරානුගේ ෆෑසා මේ අධි මුදාවෙස් මේ දූකොල්ලුම ගුලේ කදත්ත එකන් කුරාණ ගොතුගේ උසූතක මේ කණ්ඩාන මෙහරු කොම්බයක කොංකම කුරීමතෝ මිකම් වානේ මිගොත ඒගේ ඉතුරක ඊරාණ දෙකොළ මේ ඇමරිකාය හොළොන් ගමුත කුන් එබහුරි අලිස්ථාල්ගේ නිසාමුගේ තෙරෙන් ඊරාණ දෙකොළ එක්තිසෝදී ගොතුන් මාලී ගොතුන් දතිකුරුමුගේ එතක ෆියෝල්තකෙන් අලා පැහමේ මේ ෆියෝල්තන් වවාලු මෙස බැහිමෙන මේ එෆරතම තිරිස් දෝග තෙරේග මේ එහිමෙන කංකක් මේ දෙන් මේ ඒක පහුන් මේ පහු දෙවන තිරිස් දෝග තෙරේ ජුම්ල ෆස්තොලස් දොස් මිනනි වාහක දක්කම් දෙවන තිරිස් දොස් තෙරේග මි කණ්ඩාල ඊරානුගේ නිියකුලිය ප්‍රෝග්‍රම්ග වාහක එබැහිවෙනේ අද ඊරානුන් ෆක්කා කොෆොර යුරේනියම හදාන ගොතේ ඒ කණ්ඩාලම් වෙෙස් එබයි මේ හිමනා පැහැවිම ටෙක්නිිකල් ගොතුන් මේ වාහකත දක්කා මිකම උසූල කණ්ඩයලාන මිටෙක්නික වාහක තවග තෙර එැබිම මේ හගේගතුග මේ මිහාර මි කුරවේකම අරුමෙන් එම්මෝ යෝග වාහක ආඩයවුණීම එම්මෝ යුවකි මේ අනෙහෙම්මන දෙෆරාතුන් වාහක දක්කාන අවුට්ලේනේ ඒ කඩේලි එම්මෝ යුවක ටොපික්ස් තක ඒක පහුන් දෙම් විහාරය කුරියත් දන්නේ ෆස්තොලස් දෝතරේග එකන් තම්ෆීස් කුරාණ ගොතේ කණඩයලු එමම ඒ ෆස්තොලස් දෝතරේග මේ එකන් නුවෙජ්ජීයාම සෙබේ මාධ්‍ය හිමනාව ඒ දෙෆරාතුන් එබ්බස්වා අක්කම වා නම මුද්දතු ඉතුරු කර එකමානෙක විසාලක මේ ඊරානුගේ නිියකුලිය ප්‍රෝග්‍රම්ගේ වස්සලෑග ඇමරිකා කුරිගරේ ඔබාමාගේ වැරිකමුග මේ එබ්බසුම කහමෙද්දී ෆස්සතයක හැදිය එත දුවේ පහුන් මේ එවිම මිහාරමි බෙලවේගොතුක ෆොරතුම තිරිස් තෝතරය මසාක දුනියගේ සාදා දුනියගේ කම්බොඩුව එම මුහිම මසලයකි හොර්මූස් කණ්ඩෝලි එයි හමයිකනි තෙලෙන්නුම් ගේහෙවස්ටුන් ඒ කණ්ඩෝලයකි දුනියගේ වියපාරි මුදලුගේ වර මුහිම මගේ එවි ඒ මගු බන්ධු මුක්සෝබන් දුනියගේ තකතිීග අගු බොඩුවම මිහුරයාකමෙන් එබ දිමාව එවිම මීගේ අසරු කුරඩික්කි හමයිකට සරාද්දෝ ගවම් තකන්නු නුවත ඒ වියපාරි කුරා ගෞන්තක එකඥනු දුනියග හුරයා ගමක මේ අසර කොපේ එමෙම කණ්ඩුවෝලි හොළු මෙවගුතුන්ගේ දුනී වරබොඩ බේනුම් වාකම එමෙම දුනියග හුරයා ගෞන්තකුම සකම ප්‍රශයබ කුර එවිම වර මේ එම්ම ස්කන් දීගෙන් හොර්මෝස් හුළුවන් එබයි ඒ වාහක්ත උසූල කණ්ඩාලයගෙන් දෙවනකමකි එමි ඇමරිකාගේ බ්ලොකේඩ් වවාලු මේ තිංවනකමයගුතු මේ වගුතුම් වගත ගතරුග හුරිය ඊරානුගේ ෆන්ඩු දූකොල්ලු ගෑගණක එයි ඒකොට එතකොට හබිලියෙන් ඇමරිකා ඩොන්දර ඒ හුරි ගඩු කොෆහුරි වරබ්බලෑ මිසාක එබහුරි මේ මාලි දතිකුරමුග ෆිවලතරින් සතයක බිලියෙන් ඇමරිකා ඩොල්ලරු බේරුගේ හෙකවුන්තවග ෆ්‍රීස් කොෆ් ඒ ෆෑසා එක මරහලාතවග දූකුරුම් මිගිතරෙන් අන්නන්න.
1: ඊරන්ගේ වෆුදා ඇමරිකාගේ වෆ්තාලා කියා අයරුග මේ තජරිබාගේ ගොතුන් කොපත පහග කුර වෙකංකමකි අද තජරිබාය බලා අයරුග දෙවෆ්දුගේ හුරි තෆාතකි කොපත
0: මේ අරුගට හිවනේ මේ එම්මස් දක්කා වාහකේ මෙහරු ඒක කුරීග විශාලක මේ ඊරානුගේ නිියකුලිය ප්‍රෝග්‍රම් සලයාග මේ දෙබුරෙග මති මිග කුරින් වාහක දෙක විජ්ජ මේ තිම්මන පහර තිම්මන බුරම් විවාහකත මේ බේවුණි පාකිස්තානුග එයා ගුලේ එබැයි

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: ගඩින් ෆතිහ 4 ගඩි 30 මිනිත් මේ දිවි රාජ්‍ය ගඩු
2: හිතායතුගේ මගුදා